0: නම ගැලපෙනම තැනට කැන්ඩි නුවරට
1: තායිලන්ත් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-7777.
5: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115-93-93-93.
6: Pizza Factory. Family, friends, and pizza.
7: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
8: අම්මා මට අද ක්ලාස් ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
3: ආමේ මටත් අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
9: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
10: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා.
11: ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ 100FM.
12: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5වසරේ ඉඳන් 11වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714යි 151151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM මහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
12: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
14: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සියලු ඉන්දන වර්ගවල මිලිහෙරට දුම්රි අමතර කොටස් සිංගයක්. මාලදිවෙන් ජනපති අද දිවෙනට ආහාර අරාරක්ෂිතභාවයක් විපක්ෂ නායක හෙළි කරයි. ට්‍රම්ප්ගේ ඉරානයට යළි අනතුරු ඇඟවීම.
0: දේශීය සියත ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය
2: කවුරු මොනව කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නව නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 011 4700.
1: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන බිල ගණන් ඉහළ නංවනු ලැබුවා. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 392. සුපර් ඩීසල් ලීටරයක මිල ඉහළ නංව ඇත්තේ රුපියල් 15කින්. එනු සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 458ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමුණා. එහි නව මිල රුපියල් 470ක්. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නංවනු ලැබුවේ රුපියල් 12කින්. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 410ක් ලෙසයි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 265ක් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. විදුලි බිල පහත දැමීමේ හැකියාව අහිමි වී ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එහි ජාතික ලේකම් සංජීව ධම්මික පැවසුවේ ඉන්ධන මගින් විදුලි උත්පාදන ඉහළ ගොස් ඇති බවයි. 2020 වසරේ දෙවන හා තුන්වන කාර්තු සඳහා ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන උපදේශනයක් පැවැත්වීමට තීරණය කළා. ඒ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලෝක වෙළඳ පොළ ඉන්ධන මිල ඉහළම හේතුවෙන් විදුලි ජනනයට අදාළ සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේ නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගමයි. මෙම වසරේ දෙවන හා තුන්වන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළයාම හේතුවෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට රුපියල් බිලියන 38ක හිඟයක් ඇතිවන බවට ඇස්තමේන්තු ගත කළා. රුපියල් බිලියන 15ක රජයේ සහනාධාරය මැයි 10වරදා සිට විදුලි පාරිභෝගිකයන්ට ලබා දීමට නියමිතයි. ගෘහස්ථ සහ ආගමික සිද්ධස්ථාන ඇතුළු විදුලි පාරිභෝගිකයින් 95%කට රජයේ සහනාධාරය මත ගාස්තු ඉහළ නොදැමීමට නිර්දේශ උපදේශන පත්‍රිකාවට අන්තර්ගත කළා. කොමිෂන් සභා පැවසුවේ හිඟේ තුල ගල්ලඟුරු තත්ත්වයේ හේතුවෙන් විදුලි ජනනය සඳහා බලපෑ අතිරේක වියදම් අඩංගු කර නොමැති බවයි. ප්‍රමිතියෙන් තුර ගල්ලඟුරු ආනයනය කළ සමාගමෙන් කඩිනමින් වන්දි අය කරගත යුතු බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ.
3: මේ සහනාධාරය තුලත් තියෙන රාජ්‍ය බදු මුදල්. ඒ නිසා ජනතාවට නැවත මේ බාල ගල්ලඟුරු පාඩු වෙනවා. නිසා නීතිය අනුකූල මේ ආයතනයේ විසුම් ප්‍රකාරව අය කරගන්න කටයුතු කරන්න ඕනේ රජය. යන්නෙම ඩීසල් වලට. ඒ තුල ජනතාවට සහන සහ ආණ්ඩුව පොරොන්දු වුණු 33%ක් අඩු කිරීමේ හැකියාව අපිට පේන තෙක් මානකවත් නෑ කියලා තමයි කියන්නේ. දැන් ආණ්ඩුව ගැලවීමට තමයි මේ රාජ්‍ය සහනාධාරයක් බිලියන 15ක දීලා තියෙන්නේ. නැත්තම් ඒ බිලියන 15 අපි දන්නවා මේ සහනය 95% දෙන්න හදන්නේ නිවාසවලට ආගමික ස්ථානවලට. එහෙනම් ඒ කියන්නේ ඒ මිල රාජ්‍ය සහනාධාරය නොතිබුණා නම් ජනතාවට එකතු වෙන්න තිබුණු වියදමක් හැටියට තමයි අපි උවා දක්වන්නේ මේ වෙලාවේ.
1: රට තුළ ආහාර අනාරක්ෂිත භාවයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකට එක්කමින්.
4: අද අපේ රටේ ආහාර සුරක්ෂිත භාවයක් නැහැ. ෆුඩ් සිකියුරිටි එක නෙවෙයි තියෙන්නේ, ආහාර අනාරක්ෂිත භාවය. ෆුඩ් ඉන්සිකියුරිටි එක. අපි කොහොමද අපේම රටේ එළවලු පළතුරු බවභෝග සම්පත් උපයෝගී කරගෙන අපි විසින්ම අපේ රටේ ආහාර පාන ඇතුළු අනෙකුත් ඉලක්කයන් සම්පූර්ණ කරගන්න ක්‍රමවේදයකට යොමු වෙන්නේ? දැන් මේ අදහස් වලට හාත්පසින්ම වෙනස් අදහස් ඉදිරිපත් කරන අන්ත දක්ෂිණාංශක නව ලිබරල් වාදය ඉස්මතු කරවමින් දේශීය සම්පත් පසෙක දමලා අපි විශේෂෙන්ම අපේ රට ආක්‍රමණය කරපු අධිරාජ්‍යවාදී සංකල්ප රජකරවන්නට උත්සාහ දරන යම් යම් කණ්ඩායම් අපේ රටේ
1: ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව දේශපාලන කටයුතු සිදු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
5: මං අනුන්ගේ ප්‍රශ්න හොයන්න යන්නේ නැහැ. මට අනිත් අයගේ ප්‍රශ්නවල වාසි ඕනෙත් නැහැ. මම රටේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ වාසි වෙනුවෙන් ගන්න දේශපාලන තීන්දුව తీරන ගන්නවා මිසක් එක් එක් අයට වාසි වෙන දේශපාලන තීන්දුව මං ගන්නෙ නැහැ. අපි පැහැදිලිවම ඉන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තේනාගය බිහි කරන්න අවශ්‍ය වපසරිය පරිසරය අපි පක්ෂයක් විදිහට ගොඩනගනවා.
1: ආණ්ඩුව තුළ වංචා දූෂණ සිදුවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ.
6: වැරදිලා හරි හිතාගෙන හිටියනම් මේ හදලා තින්නේ හොරා නොකන ආණ්ඩුවක් කියලා. මේක හොරා කනවා විතරක් නෙවෙයි, මේක හොරා කන්නේ පන්සලේ පින්කැටෙන් කඩලා හොරා කන ආණ්ඩුවක්. ඒ මට්ටමට පහත් විදියට හොරා කන ආණ්ඩුවක්. හොරා කනවා විතරක් නෙවෙයි, හොරා කන චෝදනාවවම අනේ අහිංසක රාජ්‍ය නිලධාරීන්ගේ වැඩ තහනම් කළා ජීවිතය බිල්ලට දෙන ආණ්ඩුවක්, නරබිලි දෙන ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ ජීවිතක්ෂයට පත් වෙච්ච රංග රාජපක්ෂ කියන ඒ යහපත් රාජ්‍ය නිලධාරියාගේ මරණයේ වගකීම ඒ ලේගේ ඇවිල්ලා තියෙන්නේ මුදල් ඇමතිගේයි මහබැංකු අධිපතිගේයි මුදල් අමාත්‍යාංශ ලේකම්ගේයි අත්වල.
1: ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ නැන්වීමේ උත්සාහයක නිරත වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පැවසුවේ.
7: නැවත තෙල් මිල වැඩි කරයි. රට පුරා ප්‍රවෘත්තියන්නේ රුපියල් 40කින් 45කින් ඩීසල් මිල වැඩි කරනවා. එතකොට අපට සැකයි වර්තමාන ජනාධිපතිවරයා නුවරඑළියේදී කතා කරලා නුවරඑළියේදී ඉඳන් මහරගමට එනකොට අතරමගදී තෙල් මිල වැඩි කරන්න නියෝගයක් දුන්නද කියලා. මෙහෙම තත්ත්වයක් තමයි අපිට රට පුරා පේන්න තියෙන්නේ. අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා කිව්වේ හොරු අල්ලන වසර බවට 2026 පත් කරනවා කියලා. ඉතාලම හොඳයි. දැන් මෑත කාලිනව අල්ලපු හොරෙක් නැහැ. ඒක චෝදනා දාලා සතිය දෙක ඇතුළට දාලා එළියට දානවා. රැඳවුම් නියෝග දාලා මාසෙ දෙක ඇතුළට දාලා එළියට දානවා.
1: ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසය පළුදු වී ඇති බවයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කියා සිටියේ.
3: මේ ආණ්ඩුව අල්ලලා අල්ලන හැමදේම මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ආණ්ඩුවට ඔළුවට තමයි මේක වැටෙන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියනවා අපිට ඔබතුමා ගැන කොහොමත් අපිට විශ්වාසයක් නැහැ. ඒ වගේම මේ පරීක්ෂණය හොඳ ආකාරයෙන් සිද්ධ වෙයි කියන එක ගැන අපිට විශ්වාසයක් නැහැ කියලා තමයි අපිට කියන්නේ.
1: මාලදිවේ ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසු නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහුගේ සංචාර අතරතුර අවබෝධතා ගිවිසුම් හයකට අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. මාලදිවයින් ආරක්ෂක සහ ජාතික සේවා අමාත්‍යාංශය හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. ඒ පුහුණු වැඩසටහන් සංවිධානය කාර්ය මණ්ඩල හෝමාරු ක්‍රියාත්මක කිරීම සහ ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීමට අදාළවයි. ගුරුරුන් සහ පාසල් නායකින් පුහුණු කිරීම පිළිබඳවද අවබෝධතා ගිවිසුමකට එළඹෙනු ඇති. සංචාරක සහයෝගීතාව පිළිබඳවද අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැති හිමි වුණා. තරුණ සංවර්ධනය සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් කිරීමට නියමිතයි. මාලදිවයිනේ ජනාධිපති මොහමඩ් මොයිසු ශ්‍රී ලංකා සංචාරයේ හේතුවෙන් අද සිට ලබන 6 වනදා දක්වා කොළඹ නගරයාශ්‍රිත විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අද පස්සුරේ මාලදිවයිනේ ජනාධිපති කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දිවයිනට පැමිණෙනු ඇති. මේ අතර රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහාල් මුරිෂ්කෝ ඇතුළු නියෝජිත පිරිසක් 3 දින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය බයිද නලින්ද ජයතිස සමග සාකච්ඡාවක් පවත්වනු ඇති. එහිදී අවධානයට යොමු කිරීමට නියමිත වෙත්තේ දිනට අතර සෞඛ්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධතාවය සහ සහයෝගීතාවේ ශක්තිමත් කිරීම පිළිබඳවයි. %10 අපනයන සංවර්ධනයක් සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මෙම මාසයේදී ක්‍රියාත්මක කිරීමට ආරම්භ කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. ඒ සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ තේ අපනයනේ පහත ගොස් ඇති බවයි.
8: සාම්ප්‍රදායික අපනයන ඔබට ගිහිල්ලා නව ශේෂ්‍ය ඔස්සේ අපි හඳුනගෙන තියෙන ශේෂ්‍ය අයක අටක ප්‍රමාණයක් අලුතෙන් අපි අපනයන වැඩි දියුණු කරා. කරන්න ඒ සේසෝස්ට ගිහිල්ලා ශ්‍රී ලංකා අපරණ ප්‍රගතිය නව ප්‍රවණතායකට ගැනීමත්, ඊට අමතරව අපි වෙළඳපොළ ප්‍රවේශයක් හැටියට විශේෂයෙන්ම යුරෝපීය රටවල් ඇමරිකා රටවල් අමතරව අපේ බලාපොරොත්තු තමයි ලංකාවේ අපරණ තවදුරටත් අප්‍රිකානු කලාප රටවල් මැද පෙරදිග කලාප රටවල් තුළ ප්‍රතිනිධි කිරීමට. ඒ වෙනුවෙන් ජාතික අපරණ සංග්‍රහ සැලැස්මේ හරහා අපිට ඉතා විශාල අවකාශයක් ලැබෙයි.
1: අමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 323.80ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගැනුම් වටිනාකම ඉහළ ගොස් ඇත්තේ රුපියල් 315.87ක් දක්වායි. මේ අතර මැද පෙරදිග අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් සංචාරක පැමිණීම 20%කින් පමණ පහත වැටී ඇති බව රජයේ පවසනවා. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සඳහන් කළේ බලපෑ මෙල්ලවී නොමැති රටවලින් වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට අවධානය යොමු කර ඇති බවයි. දුම්රිය සඳහා අවශ්‍ය අමතර කොටස් ලිහිංගයක් පවතින බව දුම්රිය නගා සිටවීම සඳහා වෘත්තීය සමිති සඳහනේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ පවසනවා. මේ හේතුවෙන් ඉදිරියේදී ගැටලු රැසක් ඇති විය හැකි බවයි ඔහු සඳහන් කළේ.
9: කවුරුවක්වත් වගකීමක් ගන්න ඇති ස්වභාවයක් තමයි දුම්රිය දෙපාර්තමේන්තුව තුළ මම දකින්න දුන්නේ. ඒ නිසා දැන් අමතර කොටස්වල ලොකු අඩුවක් තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. දුම්රිය යන්ත කොටස් ධාවනයේ සුදුසු නැති තත්ත්වේ තමයි දැන් තියෙන්නේ. මේක මම හිතන්නේ දොඩගන්න මේ තත්ත්වයට ගියොත් එහෙම විශාල කාලවකවානුවක් යන්න ඉඩ තියෙනවා. මේ තත්ත්වේ දිගටම පැවතුනොත්
1: මන්නාරම සහ උතුරු දුම්රිය මාර්ගයන්හි අලුත් වැඩියා කටයුතු අවසන් වුවද යාල්දේවි ඇතුළු දුම්රිය කිහිපයක් තවමත් ධාවනයට එක්කර නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සඳහන් කළා. එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න පැවසුවේ උත්තර දේවි ශීඝ්‍රග්‍රාමී දුම්රියද මේ වනතෙක් ධාවනයට එක්කර නොමැති බවයි. මද්‍රව්‍ය තොගයක් සමග චීවර දහරින් 22ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔපසුගේ 27 වනදා අත්අඩංගුවට ගෙන තිබුණේ සිද්ධියට ආධාරානුබල දීමේ චෝදනා මතයි. ඔහුගේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරන්නේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්. ඔහු සම්බන්ධ රැදුම් නියෝගය හෙටින් අවසන් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. සිද්ධියට අදාළව චීවර දහරින් 23 දෙනෙකු ලබන 12 වනදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කළා. එවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මේ අතර සාමසාධක මෙහෙම සඳහා ආරක්ෂක අංශ සමාජිකයන් යොමු කිරීමට අවස්ථාව හිමි වී ඇති බව ආරක්ෂක ලේකම් සම්පත්තුය කොන්තා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
10: හයිටි රාජ්‍යයට විශේෂයෙන්ම ඒ ගැන සාකච්ඡාවක් පැවැත්වුණා. හයිටි රාජ්‍යයට අපේ යුද හමුදාව සහ පොලිසිය සහභාගීත්වය තව මාස 2ක් වගේ යනකොට අපිට ඒ අවශ්‍ය කරන දේවල් සම්පූර්ණ කරලා ඒ කටයුත්තේ දෙන්න පුළුවන් වෙයි.
1: ඉරානයේ වැරදි ලෙස හැසිරු නොහොත් යලි පහරදීම ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. හෝමුස් සමුද්‍ර සන්ධියලි විවෘත කර අමෙරිකානු සම්බාධක ඉවත් කර ගැනීම පිළිබඳව ඉරානය ඉදිරිපත් කළ නව යෝජනාවක්ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා. අමෙරිකානු ජනාධිපතිවරයා පැවසු ඉරානය සමග ස්ථිර එකඟතාවයකට පැමිණීමට තවමත් කාලය එළඹ නොමැති බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ යුදමේ තත්ත්වය සති 6කට වඩා වැඩි කාලයක් නොපවතින බවටයි. ආර්ථික විශ්ලේෂකෙන් පැවසුවේ මෙම යුදමය තත්ත්වයේ හේතුවෙන් 1970 වසරේ තෙල් අර්බුදවලට සමානව ගෝලීය බලශක්ති කම්පනයක් ඇති වී හැකි බවයි. ලෝපුරා භාණ්ඩ මිල ශීඝ්‍ර නිහල ගොස් ඇති බවද ඔවුන් ප්‍රකාශ කළා. ආර්ථික විශ්ලේෂකෙන් පැවසුවේ අමෙරිකාවේ පැවැත්වීමට නියමිත බද්ධකාලීන මැතිවරණයට මේ බලපානු ඇති බවයි. මෙතර අමෙරිකාවේ බජට් ගුවන්යානා සමාගමක් වන ස්ප්‍රිට් සමාගම වසාදමා තිබෙනවා. ඊයේ දිනේ සිට බල පැවැත්වෙන පරිදි ස්ප්‍රිට් ගුවන් සමාගම් වසා දැමීමට මූලික හේතු වී ඇත්තේ අමෙරිකා ඉරාන යුද්ධ ගැටුමයි. ලෝක ආහාර නිෂ්පාදනයේද පහත වැටි ඇති බවයි පසුගියදා යාරා පොහොර සමාගම නිවේදනය කළේ. මෙතර අමෙරිකාව චීනය සමාගම් පහකට පනවන ලද සම්පාදක අත්හිට වීමට බීජින් පාලනය කටයුතු කර තිබෙනවා. එය අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වෙමින්. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 89ක් දිනා ගනිමින් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසු වෙන්නේ ප්‍රසාද ලකුණු 163ක් ලබා සිටින ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමයි. ලකුණු 128ක් ලබා සිටින එකලංක කාන්තා කණ්ඩායම දෙවන ස්ථානයේ පසු වෙනවා. ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය හිමි වැත්තේ ප්‍රසාද ලකුණු 124ක් ලබා සිටින ඉන්දියාවයි. දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය හතරවන සහ පස්වන ස්ථානවල පසුවනවා. ජලි සිරස්තල සියලු ඉන්ධන වර්ගවල මිල ඉහළට. දුම්රි අමතර කොටස් සිංගයක්. මාලදිවයින් ජනපති අද දිවයිනට. ආහාර අනාරක්ෂිත භාවයක් විපක්ෂ නායක හෙළි කරයි. ට්‍රම්ප්ගේ නිරාණයට යලි අනතුරු ඇඟවීමක්. සියතු දෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ සියත බිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පැයෙන් පැය පුවත් සමගින්.
0: පුරා සැරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town.
1: කරා කියන්න බැරි නම් කුරා කියන්න. ඒත් බැරි නම් කිරා කියන්න. හැබැයි මූවී එක බලන්න. කරා මූවී එකේ නම ගැන ප්‍රශ්නයක් ආපු වෙලාවේ සුපර් ඇක්ටර් ධනුෂ් එහෙම කියලා තිබ්බා.
2: இந்த செயலானது உலக பொருளாதாரத்தில் பெரும் தாக்கத்தை ஏற்படுத்தும் என்று அஞ்சப்படுகிறது.
3: එයා මේන් කැරක්ටර් කරන මේ කරා මූවි එකේ නම 2021 දී කලින් වෙන කෙනෙක් රෙජිස්ටර් කරලා තිබුණා කියලා තමයි ප්‍රශ්නයක් ඇවිත් තිබුණේ.
1: කොහොම හරි දැන් මේ ප්‍රශ්න හැම එකක්ම ඉවර කරගෙන ෆිල්ම් එක නම් රිලීස් වුණා.
3: ධනුෂ්ගේ මේ කරා මූවි එක ඩිරෙක්ට් කරන්නේ විග්නේෂ් රාජා.
1: ධනුෂ් එක්ක ෆීමේල් මේන් කැරක්ටර් කරන්නේ මමිතා බයිජු.
4: කන්නමායේ කන්නමායේ කන්න කුල්ල නීදා නඩියේ
3: 1991 දී ගල්ෆ් යුද්ධයේ වෙලාවේ ඉන්දියාවේ සිද්ධ වුණු කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.
5: එංග පුතර.
6: උරුගලේ පුතර.
1: සිද්ධ වුණු නමේ ප්‍රශ්නෙත් එක්ක ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින් ඉඳන්ම ෆෑන්ස්ලා අතර නිවුස් මවපු මේ ෆිල්ම් එක සුපර් හිට් එකක් වෙයි කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ.
7: ඉන්නකව කණ්ඩිපම් අටුවා සර්. ඔන්න උයිරෝඩ ඉල්ල පොනම.
0: Talk of the town.
3: දැන් වෙලා උදේ 6:48.

0: පවුලට මග කියන අදහස අත්හැරගත්තොත් ලස්සනට ජීවත් වෙන නිදහස අත්කරගන්න පුළුවන්.
1: ජීවිතේ ලස්සනට ගෙවන් පච්චයක් කොටා ගත්තට ඒක සීලයට බාධාවක් කරගන්න එපා. ඒක පිනට බාධාවක් කරගන්න එපා.
0: කිලිටි වෙනතන නොකිලිටිව ඉන්න පුළුවන් නම් කුසල් දුලබතන කුසලයේ හොයාගන්න එක අමාරු නෑ.
1: ප්‍රාණඝාතය කරන්න පුළුවන්කම තියෙද්දි ප්‍රාණඝාතය නොකර ඉන්නවනම් අන්න එතන තමයි සීලය ආරක්ෂා
0: කරන්නේ. සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න අද උදැසන හතට සියත අහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
3: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවා කියලා. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
4: ගිහන්. හැබැයි එකක්.
3: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
2: සතියේ දවස් පහේම උදේ 10ට.
3: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
1: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා
2: 1.5
3: Facebook ඉතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරන්න.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
5: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
4: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
6: අසරි වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. අසරි වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. අසරි හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූවකයි.
6: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

ඒ සැදහැබර වාසනාවන්ත කාරුණික පින්වත්නි, හිමිදිරි උදෑසන ඔබ සූදානම් වෙන්නේ, බලාපොරොත්තු වෙන්නේ සාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දහම් පදයක් ශ්‍රවණය කරලා ඒ තුලින් ජීවිතයට එකතු කරගන්නට පුළුවන් ධර්ම අවවාදයන් එකතු කරගෙන මේ ලෝක වශයෙන් සාර්ථක ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරන ධර්ම කාරණාවන් ඒකරාශී කර ගැනීමත්, පරලෝක වශයෙන් ජීවිතය සුගතිගාමී කරගෙන කෙලවර නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගෙන මේ වෙලාවේ සූදානම් වෙන්නේ පුංචි දහම් කාරණා කිහිපයක් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අපේ ගෙවුණ කාලයත් එක්ක ජීවිතය තුළ ආපස්සට හැරිලා බලපුවාම අපේ ජීවිතය තුළ නොඑක් පින්කම් සිද්ධ කරගෙන තියෙනවා. ඒ සිද්ධ කරගන්නට යෙදුණ පින්කම්, ඒ සඳහා යොදාගත් අරමුණු පිළිබඳව කල්පනා කරලා බලනකොට ඒ සහසම්බන්ධ වුණ පින්කම් වලින් අපි අපකැප වෙලා වැඩ කටයුතු සිද්ධ කරන්නට යෙදුණ පුණ්‍ය කර්ම වලින් අපේ ජීවිතවලට එකතු කරගත් දහම් කාරණාවන්, ධර්ම පුරුදු මොනවද කියලා අපි කල්පනා කරලා බැලුවොතින් බොහෝ දිනෙකට ඒ හැටි ප්‍රමාණයක් මම මෙන්න මේ දහම් කාරණා ටික මෙන්න මේ ධර්මදේශනාවන් තුලදී මෙන්න මේ පින්කම් තුලදී මගේ ජීවිතයට එකතු කරගෙන හදාගත්ත කියලා ආපස්සට හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන් තරමේ ප්‍රමාණයක් බොහෝ දිනෙක ළඟ නැහැ. ඒ නිසා අපි මේ අහන බණ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගත යුතු වෙනවා. ප්‍රායෝගිකව එකතු කරගත්තොත් තමයි අපිට මේ ධර්මයෙන් ලබන්නට පුළුවන් ආනිසංස ප්‍රතිඵල අපේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාව තුල ඔබ සූදානම් වෙන්නේ ඒ විදිහටම මෙගුවන් විදුලි අභියසට ඇවිල්ලා මේ සිදු කරනු ලබන ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඒ තුලින් යමක් ජීවිතයට එකතු කරගන්න. පින්වත්නි, බණ අහනකොට අපි එක තැනක ඉඳගෙන එක අරමුණක හිත තියාගෙන බණ අහන්නට ඕන. ගොඩක් වෙලාවට රාජකාරී බහුල, වැඩ අධික දිවි පෙවතක් ගත කරන අපේ බොහෝ දෙනා බණ අහන කාරණාව සිද්ධ කරන්නේ තවත් වැඩ කටයුතු රාශියක් සිද්ධ කරද්දී. එහෙම වුණාම අපිට මේ ධර්මදේශනාව තුළින් ජීවිතයට එකතු කරගත යුතු යම් දහම් කාරණාවක් වේ නම් ඒව මගහැරෙන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙම වුණාම අපි අවසානයට කියන කතාවක් තමයි ඒ ධර්මදේශනාව තුළින් අපේ ජීවිතවලට එකතු කරගන්න කියලා ධර්ම කාරණාවක් නැහැ කියන කාරණාව බොහෝ වෙලාවට අපිට අහන්ට දකින්ට ලැබෙනවා. ඒකට හේතුව තමයි එක අරමුණක එක විදිහකට පිළිවෙලකට බණ අහන්නේ නැති එක. එනිසා පින්වත්නි, ඔබ මේ වෙලාව තුල සිද්ධ කරන්නේ බණ අහන ක්‍රියාව. එහෙනම් වෙන වැඩ සියල්ලක්ම නවත්තලා මේ ධර්ම දේශනාව සඳහා හිත, කය, වචනය කියන ద్వාරත්‍රයෙන්ම සංවර වෙලා බණ අහන්නට ඕන. එහෙම අහන බණ තුලින් මගේ ජීවිතය තුළ මේ කියවෙන ගුණධර්මය නැහැ කියලා Tamanට දැනෙනවා නම් අන්න ඒ ගුණධර්මය ජීවිතයට එකතු කරගන්න ඔබ අදිෂ්ඨාන කරගන්නට ඕන. එම අදිෂ්ඨාන කරගෙන ඒ දහම් කාරණාවන් ජීවිතයට එකතු කරගනිමින් ප්‍රායෝගිකව ජීවිතය තුළ ක්‍රියාත්මක කරමින් ඔබේ ජීවිතයට ධර්මෙහි ආශිර්වාදය, ආලෝකය මේ ලෝක වශයෙන් ලැබෙන විදියට ඔබ බණ අහන්නට ඕන. එහෙම බණ අහලා මෙලොව ජීවිතයේ සාර්ථකත්වයත්, පරලොව ජීවිතයේ සාර්ථකත්වයත්, සුගතිගාමීත්වයත්, කෙලවර නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙන විදිහට ඔබ බණ අහන්නට ඕන. පින්වත්නි, අද ධර්මදේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ ඉතාමත්ම වටිනා කියන මාතෘකාවක්. ඒ තමයි සත්පුරුෂයා කියන්නේ කවුද කියලා මේ පුංචි වෙලාව තුළ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් එක්ක, ඒ වගේ මේ හා සම්බන්ධ වෙච්ච තවත් ධර්ම කාරණාවන්, ධර්ම කතාවන් කිහිපයක් එක්ක සත්පුරුෂයා කියන්නේ කවුද කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. පින්වත්නි, සත්පුරුෂයෙක් ළඟ තියෙන්නට ඕන ගතිගුණ, සත්පුරුෂයෙක් ළඟ තියෙන්නට ඕන ගුණධර්මයන්
රාසියක් තියෙනවා. ඒ අතර අපි අද දවස තුළ කතා කරන්නට

එවගේම සමාජය විසින් පිළිගත්තේ නැති ප්‍රතික්ෂේප කරන ලද යම් අවැඩ කටයුතු සිද්ධ කරන යමෙක් වේ නම් ඒ පුද්ගලයා අසත්පුරුෂයෙක් හැටියට අපි සාමාන්‍ය විදිහට සමාජය තුළ විවහාර කරනවා. එහෙනම් මේ සත්පුරුෂයෙක් ළඟ තියෙන්නට ඕන ගුණධර්ම මොනවද? මෙන්න මේ සත්පුරුෂයෙක් ළඟ තියෙන්නට ඕන ගුණධර්ම රාශියක් අපිට ජීවිතයට එකතු කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ චරිතය ඇසුරු කරගෙන. අපි හැම වෙලාවකම පින්වත්නි, බණ අහනවා කියන කාරණාවේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳ තියෙන ගුණයන්, එවගේම රහතන් වහන්සේලා පිළිබඳ තියෙන ගුණයන් අපි නොඑක් ආකාරයේ සූත්‍ර දේශනාවන් ඇසුරු කරගෙන, චරිත කතාවන් ඇසුරු කරගෙන අපි ශ්‍රවණය කරනවා. එහෙනම් අපි ඒ ශ්‍රවණය කරනකොට ඒ අපි කතා කරන, ඒ අපි බලාපොරොත්තු වෙන ගුණය ඒ චරිත කතා තුලින් අපේ ජීවිතයට එකතු කර ගැනීම සිද්ධ කරන්නට ඕන. මෙන්න මේ කාරණාව තමයි අපිට ධර්මයේ නියම විදිහට අපේ ජීවිතයට එකතු නොවෙන්න හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ. අපි ඇහැව්වට විතරක් මදි, ඒ පිළිබඳ අවබෝධයක් අපි ඇති කර ගන්නට ඕන, ආසාවක් ඇති කර ගන්නට ඕන. දැන් මේ ඇත්තන්ට මතක ඇති, ගොඩක් ඉස්සර තාමත් සමහරක් තැන්ව සමහරක් අය ළඟ තියෙනවා තමන් කැමති නළුවා වෙන්න පුළුවන්, තමන් කැමති ආසම ගායකයා වෙන්න පුළුවන්, ඒ අදාළ පුද්ගලයාගේ පින්තූරයක් තමන්ට පේන තැන එක එල්ලගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, තමන් කැමති ගායකයෙක් වේ නම් මේ ගායකයාගේ, තමන් කැමති නළුවෙක් වේ නම් මේ නළුවගේ ක්‍රියාකලාපයන් නිතර නිතර අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් හැටියට අපි කැමති, අපි ආස ගායකයෙක් ඉන්නවා. මේ ගායකයාගේ අපි ආස කරන සින්දුව අපි මොකද කරන්නේ? නිතර නිතර කියනවා. නිතර නිතර මතක් වෙන්නේ, මතක් වෙන්නේ මර ගායකයාගේ සින්දු විතරයි. එතකොට ඒකෙන් පැහැදිලි වෙන කාරණාව තමයි අපි සින්දු කියන්න උත්සාහ කරනවා, සින්දු කියන්න යොමු වෙනවා, ඒ ගායනයට යොමු වෙන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි, අපි කැමැතිම පුද්ගලයෙක් අපේ ගායකයා වෙච්ච වෙන නිසා. එහෙනම් පින්වත්නි, මේ ධර්ම කාරණාවලදිත් ඒ විදිහමයි. අපි බුදුරජාණන් වහන්සේ ගැන සාකච්ඡා කරනකොට, බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැන කියවෙනකොට අපිට ඒ ගුණයන් බද්ධ කරගන්න, එකතු කරගන්න ජීවිතයට පුළුවන්කම තියෙන්න ඕන. රහතන් වහන්සේලාගේ චරිත කතා ගත්තාම ඒ චරිත කතාවන් තුල තියෙන ගුණයන් අපේ ජීවිතයට බද්ධ කරගන්නේ කොහොමද කියලා දැනගෙන අපි කටයුතු කරන. එන්න ඒ විදිහට මේ ධර්ම කාරණාවන් ශ්‍රවණය කරනවා නම්, ධර්ම කාරණාවන් අධ්‍යයනය කරනවා නම්, අන්න ඒ තියෙන ගුණධර්ම ටික අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා තමයි පින්වත්නි, බෝසත් දරුවෝ කියන කතාව, එවැගේම යහපත් පුද්ගලයන්ව හඳුන්වන්න අපි විවිධ නම් භාවිතා කරන අතර ඔය බෝසත් දරුවෙක් කියන කාරණාව නිකම්ම ආවේ නැහැ. දරුවෝ ළඟ, දරුවන්ගේ හිත් තුළ නරක නපුරු සිතුවිලි නැහැ. එයා ළඟ තියෙන්නේ යහපත්, එවැගේම නිරවුල්, එවැගේම පැහැදිලි සිතුවිලි තියෙන්නේ. ඉරිසියාව, ක්‍රෝධය, මාන්නය, වෛරය ආදී වූ නරක පාපී චේතනාවන් ඒ දරුවන්ගේ හිත් තුළ නැහැ. ඒ නිසා ඒ දරුවෝ හදවතින්මයි යමක් කියනවනම්, යමක් කරනවනම් ඒ සියල්ලම සිද්ධ කරන්නේ. ඒ නිසාම ඒ දරුවෝ ළඟ තිබුණා කරුණාව, දයාව, මෛත්‍රිය නිපුංචි අය ළඟ. ඒ නිසා තමයි අපි කතා කරන්නේ බෝසත් දරුවෝ. බෝසතාණන් වහන්සේ ළඟ තිබ්බ, බෝසතාණන් වහන්සේ ළඟ තිබුණ ගුණධර්මයන් මේ අය ළඟ තියෙනවා. ඒ නිසා ඒ බෝසතාණන් වහන්සේගේ ගුණධර්මයන් පිළිපදින හින්දා, ඒ ගුණධර්මයන් මේ ඇත්තන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන නිසා ඒ අයට කිව්ව බෝසත් දරුවෝ කියලා. එහෙනම් පින්වත්නි, අපි මේ කතා කරන ගුණයන් බුදුහාමුදුරුව ළඟ තියෙනවා නම්, ඒ බුදුහාමුදුරුව ළඟ තියෙන ගුණයන් අපි කතා කරනවා, ඒව අපේ ජීවිතයට එකතු කරගන්නට ඕන. රහතන් වහන්සේලා ළඟ තියෙන ගුණයන් අපි සාකච්ඡා කරනවා, ඒ ගුණයන් අපේ ජීවිතයට එකතු කරගන්න ඕන. අන්න එහෙම ඒ ගුණයන් ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු වෙනකොට තමයි පින්වත්නි අපේ ජීවිතය හොඳ ජීවිතයක් බවට පත් වෙන්නේ, බෝසත් චරිතයක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ අහන බණ,
මේ අහන දහම් කරුණු අපේ ජීවිතයට බද්ධ කරගන්න, ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙන විදිහට සිහි බුද්ධියෙන්, උපට්ඨිතා සතියෙන්, එළඹ සිටි සිහියෙන් යුක්තව මේ ධර්ම කාරණාවන් ශ්‍රවණය කරන්නට ඕන. පින්වත්නි, ඔන්න ඔය විදිහට යහපත් ගුණධර්මයන්ගෙන් යුක්තව කාටවත්

කරදරයක් හිංසාවක් පීඩාවක් නොවන විදිහට යමෙක් ජීවත් වෙනවනම් අන්නේ පුද්ගලයා සත්පුරුෂයෙක් හැටියට හඳුන්වන්නට පුළුවන්. එහෙනම් මේ සත්පුරුෂයෙක් ළඟ තියෙන්නට පුළුවන්, එවැගේම සත්පුරුෂයෙක් ළඟ තිබිය යුතු ගුණධර්ම රාශියක් අතර ඒවෙන් පුංචි කාරණා කිහිපයක් අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟ තිබ්බ සුවිශේෂී කාරණා දෙකක්, සුවිශේෂී ගුණයන් දෙකක්. එකක් තමයි අකෘතඥ බව. එවැගේම දෙවැනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීවත් කවදාවත් දැන දැන බොරු කිව්වේ නැහැ. අපි අද දවස තුල මේ පුංචි වෙලාවේ කතා කරන්නේ වෙන යමක් නෙමෙයි, මෙන්න මේ පුංචි කාරණා දෙක විතරයි. බුදුරජාණන් වහන්සේ හැමෝටම කරුණාවන්ත වුණා. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ හැම වෙලාවකම කළ උපකාරයට ප්‍රත්‍යුපකාර දැක්වීම සිද්ධ කළා. අපේ සමාජය තුල දැන් දකින්නට අඩු වීගෙන යන, ඒ කියන්නේ මෙන්න මේ ගුණය මොකක්ද, යමෙක් උදව්වක් කළාම ඒ උදව්වට පෙරලා ප්‍රත්‍යුපකාර දැක්වීම දැන් එන්න එන්න ටික ටික ටික ටික අඩු වෙලා යනවා. උදව් කරපු කෙනා කවුද, උදව් නොකලේ කවුද, ටිකෙන් ටික ටිකෙන් ටික අමතක වෙලා යන ස්වභාවයක් තියෙනවා. හැබැයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ චරිතය අපි අසුරු කරනවා නම්, අපි බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෝ හැටියට කටයුතු කරනවා නම්, ශ්‍රාවකයෝ හැටියට කටයුතු කරනවා නම්, අපි කෘතඥ වෙන්නට ඕන. අපි ප්‍රත්‍යුපකාර දන්න අය, ප්‍රත්‍යුපකාර දක්වන පිරිසක් බවට අපි පත් වෙන්නට ඕන. එහෙනම් පළවෙනි එක, අපි එක කොහොමද ජීවිතයට හුරු කරගන්නේ? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ප්‍රත්‍යුපකාර දැක්වීම උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච ගමන්ම සිද්ධ කළා. උන්වහන්සේ තමන්ට බුදු වෙන්න උපකාර කළපු බෝධීන් වහන්සේ උදෙසා දවස් 7ක් ඇසපිය නොහෙලා බලාගෙන හිටියා. පණ නැති වස්තුවකට උන්වහන්සේ ප්‍රත්‍යුපකාර දැක්ුවා. දැන් ඔයetto දැකලා ඇති, අහලා ඇති, සර හිටිය ගොවි මහත්තුරු පෙයාත්තලා සීයලා මොකද කරන්නේ? උදැල්ල වැඩට ගන්නකොට උදැල්ලට වැඳලා ගන්න. වැඩ ඉවර වුණාම හොදලා පිරිසිදු කරලා වැඳලා තමයි පසකින් තියන්නේ. මොකක්ද මේ? තමන්ගේ ජීවන වෘත්තිය කරගෙන යන්න, තමන්ගේ ජීවිතයේ ලෞකික සැප සම්පත් ටික හදා ගන්න, තමන් දුකක් නැතුව කාල බීලා ඇඳලා ඉන්න ජීවිතේ හදා ගන්න උදව් කරන, පාවිච්චි කරන දේවල් වලට ගරු කළා. ඔබ දැකලා ඇති, බාසුන් නැහැලා වැඩ කරනකොට සමහරක් වෙලාවට මේසන් බාසුන් නැහැලා වෙන්න පුළුවන්, වඩු බාසුන් නැහැලා වෙන්න පුළුවන්. ආයුධයක් උඩින් පැනලවත් යනවට කැමති නැහැ. ඇයි? ඒවට ගරු කරනවා. ඇයි ඒ ගරු කරන්නේ? මේ පණ නැති යකඩ කෑල්ලකට ගරු කරලා ඉවරලා මොනව හම්බ වෙනවටද කියන කාරණාව නෙමෙයි. එතනින් පෙන්නන්නේ වෙන කාරණාවක් නෙමෙයි, අර පුද්ගලයා තුල තියෙන ප්‍රත්‍යුපකාර දැක්වීමේ කෙලෙහි ගුණ දැක්වීමේ ගුණය අර ඉස්මතු කරන්නේ. ඒක යකඩ කෑල්ලක්ද, පණ තියෙනවද, පණ නැද්ද කියන කාරණාව අදාළ වෙන්නේ නැහැ. ඔහුට යමක්, යම් උපකාරයක් සිදු වූවා නම් ඒ උපකාරයට පෙරලා ප්‍රත්‍යුපකාර දැක්වීම සත්පුරුෂ ගතියක් කියන කාරණාව සඳහන් කළා. එහෙනම් මෙන්න මේ තමන්ට යමෙක් උපකාර කළා නම් ඒ උපකාරවලට ප්‍රත්‍යුපකාර දැක්වීම අනිවාර්යයෙන්ම සත්පුරුෂයෙක් විසින් සිද්ධ කළ යුතු කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ ජීවිතයටත් එකතු කරගන්න ඕන එක ගුණධර්මයක් තමයි, එක සත්පුරුෂ ගතියක් තමයි මොකක්ද? කෙලෙහි ගුණ සැලකීම. එනිසා අපිට යමෙක් උදව්වක් කළා නම්, උපකාරයක් කළා නම්, ඒ පුද්ගලයාගේ තරාතිරම නොබලා නැවත අපි ඔවුන්ට උදව් කරන්නට, උපකාර කරන්නට පෙළඹෙනවා නම්, අන්න ඒ පුද්ගලයා ළඟ අපි මේ කතා කරන, අපි බලාපොරොත්තු වෙන සත්පුරුෂ ගතිය තියෙනවා. පින්වත්නි, දෙවනි කාරණාව හැටියට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීයේ පටන් කවදාවත් දැන දැන බොරු කිව්වේ නැහැ. තව කෙනෙක්ව රවට්ටන්න, තව කෙනෙක්ට වංචා කරන්න, තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න මොනම හේතුවක් නිසාවත් උන්වහන්සේ බෝසත් අවදීයේ පටන් බොරුවක් කිව්වේ නැහැ. එනිසා සත්‍ය වචනම කතා කළා.
ඒ සත්‍ය වචන කතා කිරීමම හේතුවක් තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලදී උන්වහන්සේට පිහිටියා ඌර්ණ රෝම ධාතුව. මේ ඌර්ණ රෝම ධාතුව දක්ෂිණාවෘතව කැරකිලා පිහිටලා තියෙනවනම් ඒකාන්ත වශයෙන්ම බුදුවීමත් වමර්ථව වම්පසට කරකැවිලා තියෙනවනම් සක්විති රජ සම්පත් ලබන බවත් සඳහන් කළා. මේ ඌර්ණ රෝම ධාතුව පිහිටන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි බණ පොතේ සඳහන් වෙනවා. පාරමිතා ප්‍රගුණ කරන කාලේ බුදු වෙන තෙක්ම බොරු නොකියපු එකේ ආනිසංස හැටියටයි ඔය බොරු නොකියපු එකේ ආනිසංසයක් හැටියට තමයි ඌර්ණ රෝම ධාතුව පිහිටිය කියලා සඳහන් වෙන්නේ. එහෙනම් මෙන්න මේ තව කෙනෙක් වෙනුවෙන් අසත්‍ය ප්‍රකාශ නොකොට සත්‍යම ප්‍රකාශ කරනව නම් ඒක ඒ පුද්ගලයා සතු ෂත්පුරුෂ ගුණයක්, ෂත්පුරුෂ ලක්ෂණයක්. එහෙනම් මෙන්න මේ කියන කාරණා දෙක අපිට බොහොම වැදගත් වෙනවා අපේ ජීවිතය හදාගන්න, අපේ ජීවිතය සකස් කරගන්න. මොකක්ද කාරණා දෙක? එකක් තමයි කෙලෙහි ගුණ සැලකීම, දෙවැනි කාරණාව තමයි කෙලෙහි ගුණ සැලකීම සහ බොරු නොකියා සත්‍යවාදී වීම. මෙන්න මේ සත්පුරුෂයෙක් ළඟ තියෙන්න ඕන කතා. එතකොට අපි මේ මහා ගොඩක් ගැන කතා කරන්නේ, අපි කතා කරන්නේ මෙන්න මේ දෙක විතරයි. දැන් කල්පනා කරන්න පුංචි වෙලාවක් අරගෙන ඔබ ඔබේ ජීවිතේ මේ කාරණා දෙක කොච්චරක් දුරට හොඳ විදිහට ප්‍රගුණ කරලා තියෙනවද? මම කොච්චරක්නම් මම මට කරපු උදව් වලට ප්‍රතිඋපකාර දැක්වීම කරලා තියෙනවද මගාරින්නේ නැතුවම? ඊගාවට සඳහන් කරනවා බොරු කියන්නේ නැතුව කොච්චරක්නම් මම සත්‍යවාදී වචන කතා කළද, කවුරුවත් රවට්ටලා නැතුව මම ඇත්ත කතා කරලා තියෙනවද කියලා. මෙන්න මේ කාරණා දෙක මතක් කරලා බලනකොට, කල්පනා කරලා බලනකොට සතුටු වෙන්න පුළුවන් නම් ඔබට. ඔබට සතුටු වෙන්න පුළුවන් නම් මම මේ කාරණා දෙකම සම්පූර්ණ කළා කියලා. අන්න ඔබ සත්පුරුෂයෙක් කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ බමුණු තීර්ථකයන්ට ඕන වුණා සිත දියුණු කරපු ඉර්ධිලාභී රහතන් වහන්සේලා ඉන්නවද කියලා බලාගන්න. මේ අය මොකද කළේ? දිග උණ බටයක් අරගෙන මේ උණ බටේ කෙළවරම පාත්‍රයක්, සඳුන් ලීයෙන් කළ පාත්‍රයක් හදලා ගැට ගහලා මේ කණුව කෙලින් කරලා තිබ්බා. කෙලින් කරලා තියලා පණිවිඩයක් යවුවා. මොකක්ද පණිවිඩය? කවුරු හරි ඉන්නවද මෙන්න මේ පාත්‍රය ගන්න පුළුවන් ඉර්ධිලාභියෙක්, රහත් කෙනෙක් ඉන්නව නම් මේ පාත්‍රය, සඳුන් පාත්‍රය උඩට නැගලා ගනී කියලා ප්‍රචාරයක් යවුවා. මෙන්න මෙහෙම ප්‍රචාරය ගියාම ටික වේලාවකින් පින්ඩෝල භාරද්වාජ හාමුදුරුවෝ මොකද කළන්නේ? පෙළහර පාලා උඩට ගිහිල්ලා ඉහලින් පාත්‍රය අරගෙන එනවා. දැන් මෙන්න මේ කාරණාවෙන් මොකද උනේ? මිනිස්සු දැනගත්තා තවත් රහතන් වහන්සේලා ඉන්නව, ඉර්ධිලාභීන් ඉන්නව. මොකද කළේ? මිනිස්සු ඇවිල්ලා මේ හාමුදුරුව හම්බ වෙන්න උත්සාහ කළා අපිට තවත් දේවල් බලන්න, තවත් හැකියාවන් දක්ෂතාවයන් මොනවද කියලා හොයන්න. මේක මහා එකම කාලගෝට්ටියක් වුණා. බුදුහාමුදුරුව අහනවා, මොකක්ද ආනන්ද මෙච්චර මහා ගෝසාව? ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ට පැහැදිලි කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අන්‍ය තීර්ථකයෝ විසින් උණබටයක් උඩ, විශාල උස තියෙන උණබටයක් උඩ සඳුන් පාත්‍රයක් තියලා රහත් කෙනෙක් ඉන්නව නම්, ඉර්ධිලාභියෙක් ඉන්නව නම් මේක ගන්න කියලා කිව්වා. ඒක අපේ එක හාමුදුරුවන් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක් අරගෙන තියෙනවා. ඒ නිසා මිනිස්සු ඇවිල්ලා උන්වහන්සේට වඳින්න, පුදන්න, උන්වහන්සේ පිළිබඳව හොයන්න බලන්න පටන් අරගෙන ඒ නිසා තව තවත් ඒ ඍද්ධි ප්‍රාතිහාරයන් දකින්න කැමැත්තෙන් ඇවිල්ලා කට්ටිය එකතු වෙලා ඉන්න එකයි මේ මහා ගෝසාව කියලා සඳහන් කළා. ඊගාවට බුදුරජාණන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ හාමුදුරුව කැඳවලා මේ කාරණාව ඇත්තද නැත්තද කියලා හොයලා බලලා උන්වහන්සේ විනය නීතියක් පැනෙව්වා. මොනම හේතුවක් නිසාවත් ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් පෙළහර දක්වන්නට, ඍද්ධි ප්‍රාතිහාරය පාන්නට එපා කියලා. දැන් මෙන්න මේ විදිහට ප්‍රාතිහාරය පාන්න එපා කියලා කිව්වහම අන්‍ය තීර්ථකයන්ට මේක ලොකු සතුටට කාරණාවක් වුණා. ඒකට හේතුව තමයි දැන් කවුරුවක්වත් යන්නේ නැහැ
ඉර්ධිපාතිහාරය පාන්න පුළුවන් හිතදියුණු කරපු අය හොයාගෙන. ඒකට හේතුව තමයි දැන් බුදුහාමුදුරුවෝ නීතියක් පැනෙව්වා කාටවක්වත් බෑ මොකක් කරන්නද ප්‍රාතිහාරය පාන්න. ඒ නිසා මේක රජතුමාළඟටත් ගියා. රජතුමාළඟට ගියාම රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණාව විමසනවා. බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණාව විමසපුවහම බුදුරජාණන් වහන්සේ රජතුමාට උත්තර දෙනවා, රජතුමනි මම එළඹෙන ඇසලපුර පසළොස්වක් පොහොය දවසේ මොකද කරන්නේ, මම යමා මහ පෙළහර පානවා. ඒ වෙලාවේ සඳහන් කරන ඔබ වහන්සේ කොහොමද පෙළහර පාන්නේ? වහන්සේ නීතියක් ගෙනල්ලා තියෙනවා, නීතියක් පනවලා තියෙනවා කාටවත් ඒ විදිහට යමා මහ පෙළහර පාන්න, එහෙම නැත්නම් ඉරිදි ප්‍රාතිහාරය පාන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ වෙලාවේ බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳනවා. කොහොමද විසඳන්නේ? රජතුමාගෙන් අහනවා, රජතුමනේ ඔබට අයත් පළතුරු උයන් තියෙනව නේද? සේ ස්වාමීනි මට අයිති පළතුරු උයන් තියෙනවා. මේ පළතුරු උයන් වලින් හැමෝටම ගෙඩි කඩාගෙන කන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. මගේ අවසරයක් නැතුව කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ මගේ උද්‍යානයෙන් පළතුරු ගන්න. එතකොට රජතුමනි ඒ උයනි හැදෙන පළතුරු ආහාරයට ගන්න ඔබටත් අයිතියක් තියෙනවද? සේ ස්වාමීනි මට අයිතියක් තියෙනවා. ඒ ඉඩම මගේ, පළතුරු උද්‍යානය මගේ, මමයි නීතිය පනවල තියෙන්නේ. ඒ නිසා අනිත් අයට බැරි වුණාට මට පුළුවන් කමක් තියෙනවා, මට අයිතියක් තියෙනවා මොකක් කරන්නද? ඒ උයනි පළතුරු අනුභව කරන්න. ඒ වෙලාවේ බුදුහාමුදුරුව පැහැදිලි කරනවා, ඔන්න ඔය කාරණාවම තමයි මාත් සඳහන් කරන්නේ. මම විනය නීති පනවල අනිත් අයට ඒක කරන්න එපා කියලා උපදෙස් දුන්නට මට කරන්න අයිතියක් තියෙනවා. මමයි මෙතන ප්‍රධානියා. මමයි මේ විනය නීතිය පැනෙව්වේ. එනිසා මතක තියාගන්න, බුදුහාමුදුරුවන්ට අවතක් වෙන්නේ නැහැ, බුදුහාමුදුරන්ට වැරද්දක් වෙන්නේ නැහැ. හේතුව තමයි බුදුහාමුදුරුවෝමයි මේ විනය නීති ටික පැනෙව්වේ. එනිසා පින්වත්නි අපි බලාපොරොත්තු වෙන, අපි ජීවිතය තුළ ක්‍රියාත්මක කරන වැඩ කටයුතු වලදී ඔන්න ඔය විදිහට අපේ ජීවිතයට එන ගැටලු වලට උත්තර අපි හොයන්න. බුදුහාමුදුරුවෝ බොහොම ලස්සනට විසඳුවා, රජතුමාට පුළුවන් නම් රජතුමාගේ උද්‍යානයේ පළතුරු අනුභව කරන්න අනිත් අයට බැරි නම් මම පනවපු මගේ ශාසනයේ නීතිය වෙනත් අයට ක්‍රියාත්මක කරන්න බැරි වුණාට මට ඒක කරන්න පුළුවන්. ඒ නිසාම පින්වත්නි සඳහන් කරන්නට යෙදුනා මට පුළුවන් ප්‍රාතිහාරය පාන්න. කිව්ව විදිහටම මේ ප්‍රාතිහාරය පාන්නේ කොහෙදිද කියලා තැන විමසනවා. ප්‍රාතිහාරය පාන තැන කොතනද කියලා කිව්වහම කිව්වා, මම ප්‍රාතිහාරය පාන්නේ මෙන්න මේ අඹගහක් යට. අඹගහක් යට ප්‍රාතිහාරය පානව කිව්වහම අන්‍ය තීර්ථකයෝ ටික කලබල වුණා. ඇයි කලබල වුනේ? වෙන හේතුවක් නිසා නෙමේ. දැන් මුන්වහන්සේ ආපහු යමා මහ පෙළහර පෑවතින්, ඉර්ධි ප්‍රාතිහාරය පෑවතින් වෙන්නේ එක දෙයයි, අපිට තියෙන ලාභ සත්කාර ටික නැති වෙලා යනවා. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි මොකක්ද, මේ ලාභ සත්කාර හම්බ වෙන එක අපිට නැති වෙයි. ඒ නිසා මෙයාට ඉර්ධි ප්‍රාතිහාරය පාන නැති වෙන්න වැඩේ කරන්න ඕන. තීර්ථක එකතු වුණා, තිබුණ අඹගස් ටික ඔක්කොම කපල දැම්මා. පාරවල් අයිනේ තිබුණ සියලු අඹගස් ටික කපල දැම්මා. මේ අතර රජතුමාගේ උද්‍යානයේ අඹගහේ දිමිගොට්ටකට කොටු වෙලා තිබුණ ලොකු අඹගෙඩියක්. මේක කවුරුවත් දැක්කේ නැහැ. මෙන්න මේ අඹගෙඩිය කඩලා අරගෙන රජතුමාට දෙන්න කියලා උයන්පල්ල අරගෙන එනවා. අරගෙන එනකොට උයන්පල්ලට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා. උයන්පල්ල කල්පනා කරනවා, මම මේක රජතුමාට දුන්නොතින් මට ඕන නම් හම්බ වේවි කහවණු හතරක් පහ. හැබැයි බුදුරජාණන් වහන්සේට මේ පිළිගැන්නුවතින්, පූජා කළොතින් ඊට වැඩි ආනිසංසයක් මට හම්බ වේවි. එහෙම කියලා හිතාගෙන මොකද කළේ? බුදුරජාණන් වහන්සේට අර අඹගෙඩිය පූජා කළා. අඹගෙඩිය පූජා කළා. බුදුරජාණන් වහන්සේක පිළි අරගෙන වළඳලා ඒ අඹගෙඩිය ඉඳුවා. ඒ අඹගෙඩිය පැලවෙලා මහගහක් බවට පත් වුණා. ඇසල පෝය දවස වෙනකොට යමා මහ පෙළහර පාන්ට පුළුවන් වෙන විදියට මහ විශාල අඹ වෘක්ෂයක් ඒ ස්ථානය තුළ නිර්මාණය වෙලා තිබුණා. මෙන්න මේ
අඹ ගහ යටදී මොකද කළේ? යමා මහා ප්‍රාතිහාරය පෑවා. යමා මහා ප්‍රාතිහාරය පාලා මිනිස්සුන්ව යහමගට, එම නැත්තං ආධ්‍යාත්මික දියුණුවේ මගට ගෙනහල්ලා උන්වහන්සේ කටයුතු සිද්ධ කළා. දැන් කට්ටියගේ උද්ඝෝෂණය වැඩි බුදුරජාණන් වහන්සේ ළඟට එන්න. දැන් අපේ වුණත් පෘථග් ජනගතිය තමයි මොනවා හෝ දෙයක් දැනගත්තාම විස්මය ජනක දෙයක් සිද්ධ කළාම එයා පස්සේම යනවා. තව එකක් තව එකක් තව මොනවද පුළුවන් කියලා බලන්න, තව දේවල් ඉදිරිපත් කරන්න එයා ළඟට යනවා. එනිසා බුදුරජාණන් වහන්සේටත් මේ කාරණාවම සිද්ධ වුණ නිසා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ එතනින් වැඩම කළා යමාමා පෙළහර පාලා තෞතිසා දිව්‍ය ලෝකයට. තෞතිසා දිව්‍ය ලෝකයට වැඩම කළේ ඇයි? තමන්ගේ මෑණියන් මාතෘ දිව්‍ය රාජයා ඉන්නවා තෞතිසා දිව්‍ය ලෝකේ. මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට බණ කියන්ට, ධර්මය පහදවලා දෙන්න උන්වහන්සේට අවශ්‍ය වෙලා තිබුණා. ඒ නිසා උන්වහන්සේ ඒ වස් කාලය කොහෙද ගත කළේ? තෞතිසා දිව්‍ය ලෝකේ ගත කළා. ඒ මාස 3 අභිධර්මය දේශනා කළා. දේශනා කරලා වස්තු මාසය ඇවෑමෙන් උන්වහන්සේ මේ මනුෂ්‍ය ලෝකයට නැවත වැඩම කළා. කොහෙන්ද වැඩම කළේ? සංකස්සපුර. දේවාවරෝහණය කියලා සඳහන් කරනවා. මෙන්න මේ සංකස්සපුරයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකයට බැස්සේ. පින්වත්නි, මේ ශාසනය තුල දක්වනවා අවිජහිත ස්ථාන. අවිජහිත ස්ථාන කියලා කියන්නේ මොනම හේතුවක් නිසාවත් වෙනස් නොවන බුදුසිරිතත් එක්ක සම්බන්ධ වෙච්ච කාරණා ටිකක්. එයින් එකක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකය තුල පහළ වෙන තැන, බුදු වෙන තැන කියන්නේ බුද්ධගයාව. මේක අවිජහිත ස්ථානයක්. මේක වෙනස් වෙන්නේ නැහැ. මෙතනම තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. කොච්චරක් බුදුවරු ලෝකේ පහළ වුණත් පහළ වෙන්නේ මෙන්න මේ ඉන්දියාවේ මධ්‍යමණ්ඩලය තුල පිහිටා තිබෙන මේ සඳහන් කරන තැන. එහෙනම් ඒකත් අවිජහිත ස්ථානයක් හැටියට සඳහන් කළා. ඊගාවට බුදුරජාණන් වහන්සේ වැඩිපුර කාලයක් වැඩ සිටිය ගඳකිලිය. ඒ ගඳකිලිය පිහිටා තිබෙන තැන එතනත් අවිජහිත ස්ථානයක් හැටියට සඳහන් වෙනවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ නමක් පළමුව ධර්මදේශනාව සිද්ධ කරපු තැන එතනත් සඳහන් කරනවා පින්වත්නි, අවිජහිත ස්ථානයක් හැටියට, වෙනස් නොවන තැනක් හැටියට, ඕනම වෙලාවක ඕනම අවස්ථාවක බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙනකොට උන්වහන්සේ හා සමාන වෙච්ච සිදුවීම් ටික සිද්ධ වෙන්නේ ඔන්න ඔය කියපු අවිජහිත ස්ථාන. එහෙනම් මෙන්න මේ අවිජහිත ස්ථානයක් වූ සංකස්සපුරයට බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. ඒ වැඩම කරලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ සම්බන්ධ කරගෙන සැරියුත් මහරහතන් වහන්සේට වහන්සේගෙන් ප්‍රශ්න ටිකක් විමසනවා. ගාම්භීර ධර්මයෙන් ප්‍රශ්න විමසනවා. ගාම්භීර ධර්මයෙන් සැරියුත් හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න විමසන්නේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය ලබල හිටියේ කවුද? සැරියුත් මහරහතන් වහන්සේ. සැරියුත් මහරහතන් වහන්සේ තමයි ප්‍රඥාවන්තයින්ගෙන් අතර අග්‍ර වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේට විතරයි දෙවෙනි වුණේ. මෙන්න මේ නිසා තමයි පින්වත්නි, දැන් මේක අපේ ජීවිතයට එකතු කරගන්න තැනක් තියෙනවා. දැන් අපි දරුවෙක්ට අකුරු කියවනකොට අපි පුරුදු වෙලා තියෙන දෙයක් තමයි දේව රූප දෙකක් තියලා ඒ දේව රූප දෙක මුල් කරගෙන අකුරු කියවීම සිද්ධ කරන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔකට පුංචි උදාහරණ කතාවක් කියන්න ඇකිද? මේ අපි බෞද්ධයෝ හැටියට යමක් කරනකොට ඒ කරන කාර්ය පිළිබඳ අවබෝධයක් වැටහීමක් තියෙන්නට එපැයි, ඒකේ ප්‍රතිඵලයක් තියෙන්නට ඕන. දැන් උදාහරණයක් හැටියට මේවා නිෂ්ඵලයි කියලා කියන්න හේතු කාරණා ඕන තරම් මේ ධර්මය තුල සහ මේ අපිට අපිත් එක්ක තියෙන බාහිර වටපිටාව තුල තියෙනවා. දැන් බලන්න, අපි මොනවම්ම හෝ කාරණාවක් නිසා යමෙක් හොරකම් කරනවා, හරි අති සූක්ෂම ලෙස හොරකම් කළොත් එහෙම අපි කියන කාරණාවක් තමයි ඒකට නම් තියෙන්නේ කාගෙනුවනද? ඝන දෙයියන්ගේ නුවන. ඒ කියන්නේ හොරකම්ම අහු නොවෙන විදිහට ඉතා සූක්ෂමව කිරීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව දුන්නේ කවුද? ඝන දෙවියෝ. එනිසානේ ඝන දෙවියෝ නුවන දීලා තියෙන්නේ. දැන් සමහරක් තැන්වල ඔය ඇත්තෝ මේ ජනප්‍රවාදේන කතන්දර අහලා ඇති. හොරකම් කරපු අය ගොඩක් වෙලාවට ඝන දෙවියන්ට පඳුරක් වෙන් කරනවා. ඒකට හේතුව තමයි හොරකම් කළේ කවුද කියලා අල්ලගන්න බැරි වෙන්නේ. දැන් එතකොට
මේ කාරණාව මේ ජනප්‍රවාදය තුළ තියෙන ජනශ්‍රුතිවල තියෙන මේ කතන්දරත් එක්ක බලපුවාම විශ්වාසයක් තියෙනවා. මොකක්ද විශ්වාසය? මේ මොනම හේතුවක් නිසා හරි කතාවක් පටබැඳුනහම ඒකට හා සම්බන්ධයෙන් ඔය ගණදෙවියන්ගේ කතාවේදී ගණදෙවියන්ගේ නුවණ තියෙන්නේ වැඩිපුරම හොරකම් කරන කපටිකම් කරන අයට කියන කතාව. එහෙනම් දැන් ඔබ කල්පනා කරලා බලන්න මෙහෙම. ජනශ්‍රුතියේ තියෙන ජනව්‍යවහාරයේ තියෙන ඒ කාරණාවත් එහෙමනම් ඔය ඇත්තන්ගේ දරුවට අකුරු කියවනකොට ඒ දෙවියන්ගේ රූපයක් ඉස්සරහා තියාගෙන අකුරු කියවපුවහම ඒ අකුරු කියවන පුද්ගලයා ඒ අකුරු කියවන පොඩි එකා ලොකු වෙනකොට හොරෙක් වෙන එක අහන්න දෙයක්ද? ලොකු වෙනකොට වංචාකාරයෙක් වෙන එක අහන්න දෙයක්? නුවණ දීලා තියෙන්නේම කවුද? හොරකම් කරන්න උදව් කරන කෙනාට. ඒ නිසා ඒක ප්‍රායෝගික නෑ නේද? ගැළපෙන්නේ නෑ නේද අපිට? කොහොමද මේක වෙනස් කරන්නේ? අපිට අකුරු කියවනකොට එක එක දෙවිවරුන්ගේ ෆොටෝ තියනවට වඩා අපිට පුළුවන් තියන්න සැරියුත් හාමුදුරුවන්ගේ පින්තූරයක්. අපිට පුළුවන් තියන්න ධර්ම භාණ්ඩාගාරි කානන්ද හාමුදුරුවන්ගේ පින්තූරයක්. අපිට තියන්න පුළුවන් මුගලන් මහරහතන් වහන්සේගේ පිළිමයක්. ඔන්න අකුරු කියවන තැන. ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය ලැබපු සැරියුත් හාමුදුරුවන්ගේ පින්තූරයක් තියාගෙන වඳින්ට පුළුවන් නම් අකුරු කියවන්ට පුළුවන් නම් කොච්චරනම් වාසනාවක්ද? කොච්චරනම් භාග්‍යයක්ද? බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාවට විතරයි දෙවනි උනේ සැරියුත් හාමුදුරුවන්ගේ ප්‍රඥාව. එහෙනම් ප්‍රඥාවන්තයින් අතර අගතැන්පත් ලැබපු මේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය ලබන්නට යෙදුන සැරියුත් හාමුදුරුවන්ගේ පින්තූරයක් අකුරු කියවන තැන තියාගන්නව නම් හොඳයි. ඊගාවට ආනන්ද හාමුදුරුවන්ගේ පින්තූරයකුත් එහෙමයි. ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ සියලු දහම් කරුණු මතකයේ තියාගෙන හිටියා. අපේ දරුවන්ටත් උණි ඉගෙන ගන්න, පාඩම් කරන්න, විභාග පාස් වෙන්න. ඉතින් ඒ තැන්ට උදව් කරන අවශ්‍ය කරන චරිතයක්නේ ආනන්ද හාමුදුරුවෝ. ඒ චරිත අර මම අර කලින් කිව්වේ ගායකයෝ සම්බන්ධ කරගෙන කැමති වෙනවා වගේම ඉගෙන ගන්න ආස කරන්න ඕන චරිත සරියුත් හාමුදුරුවෝ. ඉගෙන ගන්න ආස කරන්න ඕන චරිත ආනන්ද හාමුදුරුවෝ. එතකොට නේද ඒව අපේ ජීවිතයට බද්ධ වෙන්න එකතු වෙන්නේ. මුගලන් හාමුදුරුවෝ දැන් බලන්න උන්වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. ඉර්ධිමතුන්නතර අගතම්පත් ලෞකික ජීවිතයේ දියුණුව උදෙසා කටයුතු කරන මිනිස්සුන්ගේ රස්සාවල් කරලා නොඑක් නිර්මාණ කරලා ජීවිතේ ගොඩනගා ගන්න අයගේ ශක්තිවන්තය බවට පත් වෙන්න ඕන කවුද? මුගලන් මහරහතන් වහන්සේ. එහෙනම් පින්වත්නි ඔය විදිහට බලපුවාම ප්‍රඥාවන්තයින් අතර අගතැන්පත් ලැබුවේ සැරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේව ළඟින් තියාගෙන ගාම්භීර ධර්මිය තුලගෙන එන ප්‍රශ්න රාශියකට උත්තර හෙව්වා. ඒ විතර බුදුරජාන් වහන්සේ විමසුවේම වෙන හේතුවක් නිසා නෙමේ, සැරියුත් තෙරුන් වහන්සේගේ ගාම්භීර ප්‍රඥාව අනිත් අයට ප්‍රකට කරන්න. ඔන්න ඔය කාරණාව සිද්ධ කළා. පින්වත්නි මම මෙන්න මේ කාරණා ටිකෙන් පැහැදිලි වෙනවා සත්පුරුෂයෙක් ළඟ තිබිය යුතු, ශක්පුරුෂයෙක් ළඟ තියෙන්නට ඕන කාරණා රාශියක්. ඔන්න ඔය පුංචි කතන්දර ටික තුල ගැබ්බෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ සත්පුරුෂය ගැන කියවෙන බොහෝම ලස්සන වටිනාම කතාවක් තියෙනවා. ඒ තමයි සරභමිග ජාතකය. සරභමිග ජාතකය පින්වත්නි මේ සරභමිග ජාතකය දේශනා කරන්නට යෙදුන වර්තමාන කතාව තියෙනවා. බොහොම ලස්සන කතාවක්. එක මිනිසෙක් ඉන්නවා. මේ මිනිසයා කැලේ යනවා දර කඩන්න. දරට ගියපු මේ මිනිසයා අතරමඟ කැලේදී වලකට වැටෙනවා. ගොඩේන්ට විදිහක් නැතුව දවස් ගාණක් අර වල ඇතුලේ ඉඳලා මේ කාරණාව දකින වඳුරු නායකයෙක් මොකද කරන්නේ? ලණුවක් වැල් ටිකක් එකතු කරලා අර වලට දාලා බොහොම අමාරුවෙන් අර මිනිස්සයව ගොඩට ගන්නවා. ගොඩට ගත්තු මේ මිනිස්සයා දවස් කීපයකින් ආහාර නැහැ, වතුර නැහැ. ඒ නිසා බොහොම විඩාවටපත් වෙලා මොකද කරේ? එතනම ළඟම හාන්සි වෙලා හිටියා. මේ වෙලාවේ මහන්සි වුණ මේ වඳුරත් එතනටම වෙලා අර මිනිස්සයාගේ ඇඟට උකුලට ඔළුව තියාගෙන හාන්සි වෙලා හිටියා. දෙන්නටම හොඳටම විඩාවයි. මේ වෙලාවේ මේ මිනිස්සයා කල්පනා කරනවා, දැන් මං දවස් ගානකින් කෑමක් නැහැ, බඩගින්නේ. දැන් මම ගෙදරට යනකම් යන්න ඕන. මෙහෙම ගියොත් මට යන්න බැරි වෙයි. ඒ නිසා මොනවා හරි ආහාරයට ගන්න ඕන.
එවෙලා වැඩිදුර කල්පනා කළේ නෑ. තමන්ගේ උකුල උඩ ඔළුවතියාගෙන ජීවත් නිදාගෙන ඉන්න වඳුරව මස් කරලා කෑවනම් මට මේ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් කියලා කල්පනා කළා. බලන්න මොනතරම් පාපී චේතනාවත් පාපී සිතුවිල්ලක්ද පහළ වුණේ කියලා. මොකද කළේ? ළඟම තිබුණ ගලක් අරගෙන ගැහුවා ඔළුවට. ඔළුවට ගැහුවාම ගහපු ගමන් නළලේ වැදුනා. නළලේ වැදිලා එතනින් මස් වැදල්ලක් එල්ලෙන්න වුණා. එක පාටම බය වෙලා අවදි වුණ වඳුරු නායකයා මොකද කළේ? ළඟම තිබුණ ගහකට ටක් ගාලා පැනලා නැගගත්තා. මේ ගහට නැග්ගාම මේ ගහට නැගපු වඳුරා කියනවා, ඔබ මොනතරම්නම් අසත්පුරුෂයෙක්ද, මොනතරම්නම් අසත්පුරුෂයෙක්ද? ඇයි අසත්පුරුෂයෙක්ද කියලා කිව්වේ? ජීවිතේ බේරගන්න වල ඇතුළේ ඉඳලා ගොඩට ගත්ත ජීවිතේ බේරලා දුන්න ඔබ මගේ ජීවිතය නැති කරන්න හැදුවා. ඒක උඹේ තියෙන අසත්පුරුෂ ගතිය. හැබැයි ඒ උඹේ තියෙන අසත්පුරුෂ ගතිය මගේ ළඟ නැහැ. මම මේ විදිහටම ඔබව දාලා ගියොතින් ඔබට මේ කැලෙන් එළියට යන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ මරණයටපත් වෙනවා. ඒ නිසා මම පහළට ඇවිල්ලා ඔබට පාර පෙන්වන්න, ඔබ ළඟට එන්න තරම් මම ඔබව දැන් විශ්වාස නැහැ මට. ඒ නිසා මම ගහෙන් ගහට පැන පැන උඩින් යන්නම් පාර පෙන්වන්න. ඔබ බිමින් ඇවිල්ලා ගමට යන්න මගේ පස්සෙන් එන්න කියලා පාර පෙන්නගෙන ගියා. බලන්න මේ බෝධිසත්ව වඳුරු නායකයාගේ තුල තිබුණ කරුණාවන්තකම. ඒ වගේම ඒ කරුණාවන්තකම නිසාම තමයි අර පුද්ගලයා, අර මිනිස්සයා අර වඳුරව ඝාතනය කරන්නට හැදුවේ. ඔන්න අසත්පුරුෂ ගති. මෙන්න මේ කාරණාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ අතීත කතාව දේශනා කළා. දැන් විතරක් නෙමෙයි මේ අසත්පුරුෂ ගති ඉස්සරත් තිබිලා තියෙනවා. මොනවද මේ අසත්පුරුෂ ගති? කොහොමද මේක දැනගන්නේ? අතීත කතාව බුදුහාමුදුරෝ දේශනා කළා. අතීත කතාව තමයි, පින්වත්නි, රජ කෙනෙක් ඉන්නවා, බ්‍රහ්මදත්ත රජ කෙනෙක්. මේ රජතුමා අමාත්‍ය පිරිසත් එක්ක මෙයා දඩේමේ යනවා. දඩේමේ ගියාම මේගොල්ලන්ගේ අතර නීතියක් තිබුණා. මොකක්ද නීතිය? සතෙක් එළවගෙන යද්දි බැරි වෙලා හරි ඒ සතා පැනලා ගියොත් කාගේ ළඟින්ද පැනලා යන්නේ? ඒ ළඟින් යන කෙනාවම ළඟින් පැනලා යනකොට ළඟින් කාගේ ළඟින්ද ගියේ? ඒ ළඟින් පැනලා ගිය කෙනා ගිහිල්ලා ඒ සතාව ළඟින් නෝනේ. පින්වත්නි, වෙලාව කියන්නේ සර්භමිග. සර්භ කියලා කියන්නේ විශේෂ වර්ගයක්, මිග කියලා කියන්නේ මුවා. මෙන්න මේ විශේෂිත වූ මුවන් වර්ගයක් තමයි මේ සර්බමිග කියලා කියන්නේ. මෙන්න මේ මුවෙක් මොකද කරන්නේ? රජතුමා ළඟින් පැනලා යනවා. රජතුමා මොකද කරන්නේ? දැන් තමන්ට තමයි පැවරුණේ, තමන්ගේ තමයි තමන් නීතියට යටත්. ඒ නිසා දැන් වෙන කාගෙන්වත් උදව් ගන්න බෑ. තමන් යන්න ඕන අර මුවා වල්ලන්න. මොකද කළේ? පුළුවන් තරම් වේගයෙන් මුවා පස්සේ එළවගෙන ගියා. මුවා පස්සේ එළවගෙන යද්දි, එළවගෙන ගිහිල්ලා අතරමඟ ටිකක් දුර යනකොට මුවාට ඇහෙන්නේ නෑ පිටිපස්සෙන් කවුරුවත් එළවගෙන එනවා. ඒ නිසා නතර වෙලා ආපස්ස හැරිලා බලපුවාම පිටිපස්සෙන් එළවගෙන ආපු රජතුමා නෑ. හිතුව මොකක් හෝ කරදරයක් වෙලා ඇති. මොකද කළේ? ආපස්සට හැරිලා හිමින් හිමින් ආවා. එනකොට බැලුවා, දැක්කා මහා නරාවලක් අසූචි වලකට රජතුමා වැටිලා. මොකද කළේ? උදව් කළා ගොඩ එන්න. රජතුමා අහනවා, මරන්න එළවගෙන ගිය මාව ඔබ ගොඩ ගන්නෙ? ඒක තමයි වඳුරා අර සරබමිග මුවා ළඟ තිබුණ සත්පුරුෂ ගතිය. ගොඩ ගත්තා, පිරිසිදු කළා. අන්තිමට මොනවද ඕනි කියලා අහපුවාම අබේදානය කොහොමත් ලැබෙනවා. සරබමිග මුවා කියනවා, මං වෙනුවෙන් වෙන යමක් කළ යුතු නෑ, ඔබ එක දෙයක් කරන්න. ඒ තමයි ඔබ පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්න, පංචශීල ප්‍රතිපදාව තුළ පිහිටලා කටයුතු කරන්න, එය රටවැසියන්ටත් හුරු කරන්න, රටවැසියන්ටත් පුරුදු කරන්න. පොරොන්දු වුණා. පොරොන්දු වෙච්ච විදිහටම ඇවිල්ලා නැවත වතාවක් ඇමතිවරුන්ට කාරණාව සැලකරලා නීතියක් පැනෙව්වා. පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්න රකින්න. හැමෝම පංචශීල ආරක්ෂා කළා. පංචශීල ප්‍රතිපදාව තුළ පිහිටලා රටේ හැමෝම කටයුතු කළා. පින්වත්නි, ටික කාලයක් යනකොට අපායට යන පිරිස අඩු වුණා, දිව්‍ය ලෝකයට යන පිරිස වැඩි වුණා. සක්‍රදේවේන්ද්‍රය බැලුවා, මොකක්ද මේකට හේතුව?
අනේ බ්‍රහ්මදත්ත රජතුමාගේ රාජ්‍යයේ මිනිස්සු ඔක්කොම පින් අතේ වැඩ කරන්නේ. පන්සිල් පද පහ රකින්නවා, පංචශීල ප්‍රතිපදාව තුල පිහිටලා කටයුතු කරනවා, කවුරුවත් දුගතිගාමි වෙන්නේ නැහැ, ඔක්කොම සුගතිගාමි වෙනවා. දවසක් රජතුමා දඩියේ මේ යනකොට ආපහු සක්‍ර දේවේන්ද්‍රයා මේ රජතුමාව දැකලා සරබමිග මුවාගේ වේශය මවාගෙන රජතුමා ළඟට ආවා. රජතුමා දුන්න අරගෙන විදින්න නැතුව නතර වුණා මහනම. ඇයි විදින්න නැත්තේ? විදින්ට විදලා මරන්න බඩගින්ට ඉන්න ඕනි නෑ, කුසගින්නේ ඉන්න ඕනි නෑ. අපිට පුළුවන් මේකව මස් කරලා අපිට කුසගින්න පුරව ගන්න. රජතුමා කියනවා බෑ, මගේ ජීවිතේ බේරලා දුන්නේ මේ සර්බමිගමුව, පංචශීල ප්‍රතිපදාව තුල පිහිටලා කටයුතු කරන්න උපදෙස් දුන්නේ මේ සර්බමිගමුව. එනිසා මොනම හේතුවක් නිසාවත් මගේ ජීවිතය විනාශ වුණත් මම මේ මුවාව ඝාතනය කරන්නේ නෑ කියලා සඳහන් කළා. එතකොට එතනින් ප්‍රකට කළේ මොන ගුණයද? අර බෝධිසත්වයෝ ළඟ තිබුණ ප්‍රත්‍යුපකාර දැක්වීමේ, කෙලෙහි ගුණ දැක්වීමේ ගතිය. ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයා සක්‍ර වේශය මවාගෙන සඳහන් කරනවා, මේ විදිහට තමන්ගේ ජීවිතය බේරලා දුන්න, තමන්ට ජීවිත දාණය දුන්න පුද්ගලයා වෙනුවෙන් මේ විදිහේ පරිත්‍යාගයක් කරන්න පුළුවන් සත්පුරුෂයෙකුටම විතරයි. බුදුරජාණන් වහන්සේ අවසානයට පැහැදිලි කළා. පින්වත්නි, එදා සරබමිග මුවා වෙලා හිටිය බුදුරජාණන් වහන්සේ, ඒ වගේම තමයි රජතුමා ළඟ හිටිය පුරෝහිතයා වෙලා හිටියේ ආනන්ද මහරහතන් වහන්සේ, සැරියුත් මහරහතන් වහන්සේ, ඒ වගේම එදා රජතුමා වෙලා හිටියේ ආනන්ද මහරහතන් වහන්සේ කියලා සඳහන් කරන්නට උන අතීත කතා. පින්වත්නි, මේ පුංචි කතාවේ මේ කියපු කාරණා එක්ක අපිට කියවෙන හොඳම කාරණා දෙක අපි මතක් කළේ මුලින්දිම ප්‍රත්‍යුපකාර දැක්වීම, එමත් නැත්නම් කෙලෙහි ගුණ දැක්වීම, බරුණු කියා සත්‍යවාදී වීම, මේ සත්පුරුෂයෙක් ළඟ තියෙන්න ඕන ಗುಣධර්ම දෙකක්. මෙන්න මේ සත්පුරුෂයෙක් ළඟ තියෙන්න ඕන ಗುಣධර්ම දෙක ඔබ ළඟ තිබෙනවා නම් ඔබ නියම සත්පුරුෂයෙක්. ඔබ නියම සත්පුරුෂයෙක්, ඔබ නියම ගුණවතෙක්. ඒ නිසා ඔබට සසර ගමන වරදින්නේ නැහැ. ඔබේ සසර ගමන කෙටි කරගෙන නිවන් පිණිස කටයුතු කරන්න, සසර ගමන සැපවත් කරගන්න එක හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ අහල ඇති කවියක් තියෙනවා, කොපමණ ගුණ කළත් දුදනෝ නොවේති යහපත්, කිරි දිෙහි දෙව්වත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත්. අපි මිනිස්සු ආශ්‍රය කරනකොට ඒ වගේ මිනිස්සු ඕන තරම් අපිට හම්බ වෙනවා. ඕන තරම් මිනිස්සු හම්බ වෙවි. කළ ගුණ නොදන්න, කෙලෙහි ගුණ නොදන්න, ඒ විතරක් නෙමෙයි බොරු කියන, අවශ්‍යතාවයට විතරක් ඇසුරු කරන, රවට්ටන මිනිස්සු ඕන තරම් හම්බ වෙවි. හැබැයි ඒ ඕන තරම් අපිව රවට්ටන, ඕන තරම් අපෙන් උදව් අරගෙන, ඒ කරපු උදව් අමතක කරලා කටයුතු කරන මිනිස්සු, අසත්පුරුෂයන් අපිට ඕන තරම් හම්බ වෙවි. හැබැයි ඒ හම්බ වෙන ඒ අසත්පුරුෂයන් පිළිබඳව හොඳට දැනගෙන, ඒ අසත්පුරුෂ ගති අත ඇරලා සත්පුරුෂ ගති අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරවන්න අපි උනන්දු වෙන්න ඕන, අපි උත්සාහවන්ත වෙන්න ඕන. එනිසා තව කෙනෙක් වෙනුවෙන් අපි අසත්පුරුෂ වෙනවට වඩා තව කෙනෙක් වෙනුවෙන් අපිට සත්පුරුෂ වෙන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ සසර ගමන ජය ගන්න. එනිසා තමයි සත්පුරුෂයන් හැටියට බණ අහන්න ඔය ඇත්තන්ට දැන් මේ ගුවන් කාලය වෙන් කරලා දුන්න මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ, එමත් නැත්තම් මේ කාර්ය මණ්ඩලයේ මේ හැමදෙනාම මේ සත්පුරුෂයන්. ඔබව දහමට යොමු කරන්න, ඔබට ගුණධර්ම වලට යොමු කරන්න තමයි මේ පුංචි වෙලාවක් වෙන් කරලා මේ ඉඩ හසර වෙන් කරලා දුන්නේ. එහෙනම් ඔබ කල්පනා කරන්න, නිතර නිතර ඔබේ ජීවිතයට එකතු වෙන, ඔබ කටයුතු කරන මිනිස්සු සත්පුරුෂයෝද අසත්පුරුෂයෝද, සත්පුරුෂ ගති තියෙන අයද අසත්පුරුෂ ගති තියෙන අයද කියන එක පිළිබඳව හොඳට කල්පනා කරලා, හොඳට තේරුම් අරගෙන ඇසුරු නිසුරු කරන්න, ජීවිතය පවත්වාගෙන යන්න, ජීවිතයට එකතු කරගන්න, ඒක ඔබේ සාංසාරික ගමන සැපවත් කරගන්න හේතුවක් බවට පත්වේවි. ඉතින් ඒ නිසා ඔන්න ඔය කිව්ව සත්පුරුෂ ගති වලින් යුක්ත වෙච්ච යහපත් හොඳ සත්පුරුෂයේක්ෂයේ කටයුතු කරන්නට ඔබ අදිෂ්ඨාන කරගන්නට ඕන. මේ වෙලාවේ කල්පනා කරගන්න,
ඔබ මෙතෙක් වේලා ධර්මශ්‍රවණය කිරීම තුළින් රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමු දෙවියන්ට. සුමන සමන් දෙවියන් ප්‍රධාන කොටගත් සතරවරම් දෙවියන් ඇතුළු සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් වේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදී රැකවරණය ඔබ අප හැම දෙනා කෙරෙහි උදා වේවා, සැරසේවා. දෙවියෝද මෙපින් අනුමෝදන්ව ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ.

0: සියත බණමඩුව සියත බණමඩුව
1: මෙවර දේශකයානෝ පූජ්‍ය පල්මිල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.

0: දැඹලා උදේ 7:55.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ 1 රුපියල් 199යි සුදු සීනි කිලෝ 1 රුපියල් 209යි මුං ඇට කිලෝ 1 රුපියල් 875යි රතු පරිප්පු කිලෝ 1 රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
1: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 1.1 544 5000
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
3: සිල්වෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් එන්ජෝයි පිරිසිදු පොල් තෙල් ඉතිරි රුපියල් 245යි කොකා කෝලා ඉතිරි රුපියල් 100යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි පයාස් නැචරල්ස් කොකුම් බේබි සබන් මල්ටිපැක් ඉතිරි රුපියල් 210යි කාගිල් ෆුඩ්
4: ආෆ්ටර් ඒ ලෙවල් ස්ටෙක් වර්ල්ඩ් එකේ ගේම් චේන්ජර් කෙනෙක් වෙන්න ඔයත් කැමතිද ස්ලිට් කම්පියුටින් ඩිග්‍රී සෙක්ක AI කෝඩින් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝෂර් රියල් ලයිෆ් ප්‍රොජෙක්ට්ස් වලින් ඔයාගේ ස්කිල්ස් ලෙවල් අප් කරගන්න දැන්ම ඇප්ලයි කරන්න පිවිසෙන්න www.slit.lk Slit evolve beyond.
0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ 1 රුපියල් 149යි රතු ලුණු කිලෝ 1 රුපියල් 320යි අර්ථාපල් කිලෝ 1 රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
5: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක් LB රන් අය ගත්ත කෙනෙක් ආය වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැනේ

0: थिएटर टॉप स्टोरी
1: गैस मिल गए तीरने अद रात्रि ගෑස් මිල සම්බන්ධයෙන් අද රාත්‍රියේදී තීරණයක් ගැනීමට නියමිත බව ලීට්‍රෝ සමාගම පවසනවා. එම සමාගම සඳහන් කළේ සිය මිල කමිටුව අද රාත්‍රියේ රැස්වීමට නියමිත බවයි. මේ අතර ලාෆ් මිල සම්බන්ධයෙන්ද අද තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන බිල ගණන් ඉහළ නංවනු ලැබුවා. තවත් දේශීය පුවතක්. පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයන් 37 දෙනෙකු තලංකම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සහ තලංකම පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගත් විදේශිකයන් සියලු දෙනා චීන ජාතිකයන් වන අතර කාන්තාවක්ද ඒ අතරට අයත්. පරිගණක අපරාධ පනත යටතේ ඇති අපරාධයක් සිදු කිරීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් රැදී සිටි ගොඩනැගිල්ලකටද පොලිසිය විසින් මුද්‍රා තබා තිබෙනවා.
0: Top story.
2: අනුග්‍රහය කවුරු මොනව කිව්වත් ප්‍රීමි ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700.

Good morning. උදේ 8යි විනාඩි 8යි. මේ මාසේ මල් මාසේ හිත පුරාම පිපෙන්න ඕනේ ලස්සන සුවඳ දෙන මල්. ඔයාගේ ජීවිතේ හිතන් නැති විදිහට වෙනස් කරන අලුත් මාසයක්. මාසේ පටන් අරන් තමයි ඒත් අද අපි හම්බෙන පළවෙනි ඉරිදානේ. එතකොට මේ විදිහට කතා කරන්න ඕනෙමයි. අවුරුද්දෙන් මාස 5ක්

0: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාබේල් ගන්න කවුරුත් තැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
3: ලොවම රසයෙන්ම විත කළ ආසියා.

0: සැබෑරසය නියම ලවන් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවන් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 011 5 93 93 93.
1: Pizza Factory. Family, friends and pizza.
2: සරයි. ඉතින් යවන්නේ.

ලෑස්තික කරන් ඉන්නේ හැමෝම ගොඩක් ආදරය කරන ලස්සන සින්දුවක්. ඒකටම මේ වෙලාව අපි වහන් ඉන්න පිළියන්දල හැමදාමත් අපි වහන් ලස්සන පවුලක් ඉන්න. අනුෂ තැංකූ මැසේජ් එකට ඔයාව වයිෆ බබාලා දෙන්නව ගොඩක් ආදරෙන් එකතු කරගන්න මේ සින්දුවට.

0: වෙලා උදේ 8යි විනාඩි 27යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: after A level slit එකේ modern technology සහ practical expertise සමගින් civil mechanical mechatronics materials electrical and electronics engineering ඔයාගේ next level future path එක මෙන්න දැන්ම apply කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
1: civil සමාජිකයන් සඳහා cargills food city within megapattam gold supreme chicken sausages ඉතිරි රුපියල් 270යි kist takkali sauce ඉතිරි රුපියල් 125යි extra ඉතිරි රුපියල් 280යි lux radiant glowing skin eco pack ඉතිරි රුපියල් 210යි cargills food city
2: හිනාවෙන්න මෙන්න වෙලාව
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු
4: අහසින් වැටෙන එක
3: ඔව් කියනකෝ අහසින්
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්
3: කියනකෝ
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක්වත්
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුදිට පුරවන්න ඕනේ කියලාද
5: ඔබ දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක 7FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
10: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ
14: කැන්ඩස් මේරිම සතුටයි ජීවිතේ
15: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
16: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
18: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
19: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ හිතේ නිදහස නැති කරගන්නේ නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න
20: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
21: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමයේ කිරිසන් නාමයයි
22: විශ්වාසවන්තව Amazon eBay Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක
23: ආ එහෙමත් පුළුවන්ද
22: පුළුවන් නේ නැත්නම් කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා ඒ විතරක් නෙවෙයි දවස් 14ක් අතරේ ගෙදර දොරේ පාපිස්ස කවටම මට්ටු කරනවා
24: දෙඩි හැටියට quality විසඳුම WD40 demo within original WD40 නම් demo hologram sticker යාලවා ඇත මිල රුපියල් 1350 සිටි හැලට කොන්දේසි සයිතයි
25: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
26: දුවේක Facebook එකට දැම්මද?
25: Facebook විතරක් නෙවෙයි. මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
26: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
27: සීත Voice of Family.
26: register වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න
27: සියත සතියක්

එහෙනම් ඉතින් හිඳි සිින්දුවක් අහලිවු. සින්දුවට මං එකතු කරගන්න හදනවා වත්සප් එකේ මැසේජස් එවලා තියෙන අපේ ආදරණීය ලිස්නර්ස් ලව. මැසේජ් එකක් එවලා තියෙන මෙන්න මේ විදිහට. ප්‍රොෆයිල් නේම් එකේ පේන්නේ නිශාන් අත්තිඩිය කියලා. ඔහුගේ නම කියන්න බලන්න හරියටම නම කිව හරිද? එයා කියනවා මම රෝමන් කැතලික්. ඒත් අදාපු බණ හරිම අර්ථවත් කියලා. ඇත්ත. එකඟයි නිශාන්. මමත් රෝමන් කැතලික්. හැබැයි ලස්සන දෙයක් අහන්න ඒ වගේ බණ අහන්න ආගමක් අදාළ වෙන්නේ නැහැ. හරිම ලස්සනයි. බොහොමත්ම ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. හරිද? පුළුවන් හැම වෙලේම ඔබ කාරුණික වෙන්න. ඔබ ළඟ ඉන්න අයට මානසික පීඩනයක් නොදී උදව් වෙන ගමන් ඔබත් ලස්සන වෙන්න. ඔබේ ජීවිතත් අර්ථවත් කරගන්න. ඉතින් එහෙම කියන කමම්ම මේ සින්දුවටම මං එකතු කරගන්නවා බණ්ඩාරගම නතාලි. මැනික ගුඩ් මෝනින් කියලා මට එවලා තියෙනවා. ගුඩ් මෝනින් ඔයාටත්. තව කවුද මේ මැසේජ් එකක් එවලන්න ඉක්මනටම? ඔයාගේ නමත් කියන්නකෝ. ඊට පස්සේ මේ සින්දුවටම ඔයාවත් එකතු කරගන්නම්.

ඔන්න නිකිතා නම ටයිප් කරලා එවලා තියනවා. කලුතර ඉඳන් අපි වහගෙනලු ඉන්නේ. නිකිතා, thank you ආගේ මැසේජ් එකටත් හරිද? ඔයාවත් මේ සින්දුවටම එකතු කරගන්න. එතකොට සරච්චන්ද්‍ර ඩයස් ඔයාටත් අපි ගොඩක් ආදරේ. හැමදාමත් සිය තහනවට බොහොමත්ම

0: පසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අත්දැකීමක් සමගින් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 0111 544 5000.
1: හෙලෝ සර්, මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
2: මොන ඩීටේල්ස්ද? කවුද මේ
1: සර්? අපේ වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
2: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
1: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්ත නම්
2: ඒයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ.
1: මොකද්ද සර්?
2: මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන ස්කෑමරයා.
1: නෑ සර්.
2: නෑ මේ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝර ගන්න කපුරුකෙන් විතරයි.
1: එහෙමද?
2: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
1: එහෙමත් පුළුවන්ද?
2: පුළුවන් නේ නැහැ. කපුරුක සයිට් එකට ගිහලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙකර් ටූල් එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
1: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
2: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
3: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
4: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
5: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු සවක ඔපියුලන්ට් රිවර්ෆේස් හොටෙල් 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011-82-89-94.
6: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
7: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: था टॉप स्टोरी।
1: පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙම මාසයේ සිට පාසල් ප්‍රවාහන සේවා ගාස්තුද ඉහළ නැන්වීමට තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි සඳහන් කළේ රියදුරන්ට දෙමව්පියන් සමග සාකච්ඡා කර ගාස්තු ඉහළ දැමීම සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි.
2: ඊයේ රාත්‍රියෙත් නිදාගෙන ආදෙන කෙනෙකුට උදේ පාන්දර තවත් රුපියල් 10කින් ඩීසල් මිල වැඩිලා තිනවා. ඔක්කොම රුපියල් 117කින් වගේ ප්‍රමාණයකින් ඩීසල් මිල වැඩිලා තිනවා. ඉතින් අපි සමාජිකයෝ දැනුවත් කරලා තිනවා, දෙමව්පියොත් එක්ක කතා කරලා තමන්ගේ ඩීසල් මිල පමණක් ආවරණය වන ආකාරයට ගාස්තු වැඩි කරගන්න කියලා. ඉතින් ඒ නිසා මේ මාසේ සිට පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව ඒ දෙමව්පියෝයි පාසල් වායන්පත් හිමිකරුයි අතර කරන සාකච්ඡාව මත ගාස්තු වැඩි කිරීමක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා.
1: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන බිල ගණන් ඉහළ නංවනු ලැබුවා. දැන් විදෙස් පුවතක්. ඉරානයේ විසින් ඇමරිකාවට කරුණු 14කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. ආක්‍රමණශීලී නොවන බවට සහතික වීම, නාවික අවහිරයන් ඉවත් කිරීම සහ ලෙබනනයේ පහර දීම අවසන් කිරීම ආදී කරුණු 14ක් ඊට ඇතුළත්. ඉරානයේ වැරදි ලෙස හැසිරුණහොත් යළි පහර දීම ආරම්භ කරන බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. හෝමුස් සමුද්‍ර සන්ධිය ඇලි විවෘත කර ඇමරිකානු සම්බාධක ඉවත් කර ගැනීම පිළිබඳව ඉරානය ඉදිරිපත් කළ නව යෝජනාවක්ද ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා.
0: අනුග්‍රහය
3: කවුරු මොනව කිව්වත් ත්‍රිවිල් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700.

හිතන්නවත් නැති වෙලාවල් වලදී, හිතන්නවත් නැති දේවල් වෙද්දි දැනෙන සතුට. හැබැයි අපි කැමති දේවල් අකමැති දේවල් නෙමෙයි. සතුට වගේම තමයි අපි කැමති නැති දේවල්, බලාපොරොත්තු වෙන්න නැති දේවල් එක පාරම වෙද්දි ඒ දැනෙන බයටත් වඩා ඒ අමුතු හැඟීම. අනේ වගේ දේවල් නම් එපා ජීවිතේට. ජීවිතේට තියා අද දවසටවත් එපා ප්ලීස්. ඔයාට තේරෙනවනේ මේක මට ගැළපෙන්නේ නැහැ. මේ එනර්ජි එක මගේ ඕරක ඩැමේජ් කරනවා. මේක මගේ ලේ පුච්චනවා. අන්න ඒ වගේ දැනෙද්දිම එතනින් ඔයා චුත වෙන්න. එතනින් යන්න. එතන ඉන්න එපා. ඔයා ඒක වගේ මනසටත් කියන්න. මේක අනවශ්‍ය දෙයක්. මේක වැඩි හිතන්න එපා. මේකට යන්න දෙන්න. ඒ විදිහට හිතලා මේ පැය හිතට වඩා ලස්සනට පටන් ගමු. මේ පැත්තට මැසේජ් එකක් එවන්න. 0711 982294 අපේ සීත WhatsApp නම්බර් එකට.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: හැකර් යකා ගෙට පැනලා
2: අපි කිසිවක් සැලකිලට නොගෙන අපේ ගමන යනවා.
3: ඔය වගේ තව තව කොපමණ දේවල් හඟවගෙන ඉන්නවා.
4: අපි යාළුවෝ ඉන්න ඕස්ට්‍රේලියාවේ. යා කරපු රැකියාව ගැන අපිට කියන්නත් ලැජ්ජයි.
5: දූෂිතව ඉන්නවනම් ඒ අයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: හැකර් කියලා තමන් කැමති account number එකට සල්ලි දාලා තියෙන.
6: බණ්ඩාරි සල්ලි ගේන්න ඕනේ කියලා එකක් දෙකක් තත්ත්වයද?
7: වගකීම අපි අත්හැරලා නැහැ.
4: හැකර්ලට පින් සිද්ධ වෙන්න දැනට බේරිලා
8: ඉන්න. මන්ද මානසික කන්නේ මත්තම දැන් ඔය විපක්ෂකලා ඉන්න.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
12: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
13: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක් වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
14: පිට්සා ෆැක්ටරි. Family, friends and pizza.
15: Available modern legal world එකට prepare වෙන්න කැමතිද? Digital innovations හා legal tech සමඟ confident legal professional කෙනෙක් වෙන්න. LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන්ම ආයුධම් කරන්න පිවිසෙන්න. www.slit.lk. Slit evolve beyond.
16: අම්මා මට අද class trivial එකට සල්ලි ඕනේ.
11: ආමේ මට අද practice snack එකක් ගන්න ඕනේ.
17: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
18: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා.
19: ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ සියත FM.
20: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
21: සියත පොකට් මනි අනුග්‍රහය.
22: රුපියල් 1000ක මූලික

0: සම්පත්තුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
1: 2009 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
2: අවුට්ලුක්. හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැස්සිය.

0: දම්බලා උදේ 9:28.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමිකරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වහන දෙකක් ගත්තා.
5: ගිහන්. හැබැයි එකක්.
4: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම ආඩිස් ගේ. හැබැයි සින්දු දෙකක්.
6: සතියේ දවස් පහේම උදේ 10ට.
4: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: අත්තේ මෙන්න ඔය අයි අයි කියන සින්දු වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

උදේ පාන්දර ඉඳන් රත්නපුරේ පැත්තෙන් එක්කෙනෙක් අපි වහගෙන ඉන්නවා. ඒ තමයි සුජිත් නිශාන්ත. Thank you so much ආගේ මැසේජ් එකට. දිගටම අපි වහන්න ඕනේ. හැම වැඩක්ම සාර්ථක වෙන්නත් ඕනේ. සුජිත් මෙහෙමත් කියලා තියෙනවා. අර කලින් ප්ලේ කරානේ චන්දන මහත්මයාගේ සින්දුවක්. ඒකත් ලස්සනයිලු. ලස්සන සින්දු අහන්න ඕනේ නම් සියත

උදේ 9යි විනාඩි 41යි. මේ වගේ හින්දි සින්දු වල මේ වගේ මියුසික් ඇහෙද්දි ඔයා මොන වැඩේ කර කර හිටියත් ඔයා කොතන හිටියත් එක තප්පරයකට ඔයාව වෙනම තැනක නතර වෙන්න ඉඩ ගොඩයි. සතුටින් ඉන්න ඕනේ, hina වෙලා ඉන්න ඕනේ. හැබැයි නිකන් මේ වගේ සින්දු හද්දි එක තැනක ආචුට කිර වෙනවා. හැබැයි සින්දු වල රසය, අපේ හිතේ තියෙන දේවල්, මේ හැම දෙයක්ම කොහොම හරි ගැලපෙනවානේ. ලස්සනට කිව්වා මගේ නම thank you කියලා මැසේජ් එකක් එවලා තියෙනවා සුජිත් නිශාන්ත. නම් කියනවා අහන්නත් කැමති කට්ටිය ඉන්නවා. දිගටම අපි වහන් ඉන්න ඕනේ. මේ ලෑස්ති කරන් ඉන්න සින්දුවට තව යාළුවෝ දෙන්නෙක් ඉන්නව එකතු කරගන්න ඉක්මනටම. දිල්ෂානි මැසේජ් එකක් එවලා තියෙනවා රාගම ඉඳලා, thank you අපි වහනවට. එහෙම මං ආයේ යනවා රත්නපුරේටම. අද නම් රත්නපුරේ කට්ටිය අහගෙන ඉන්න ගමන් තරගෙට මැසේජස් එවනවානේ. කවි thank you ආගේ මැසේජ් එකටත් එන්න ඕන වෙලාවක රත්නපුරේ පැත්තට. හොඳයි නේද? මැසේජ් එකක් එවන්න 0711 982294 අපේ WhatsApp නම්බර් එකට.

මේ සින්දුවටම මට එකතු කරගන්න ඉන්නවා යාළුවෝ ටිකක්. ගෝනපල කුඹුකේ ඉඳන් තමයි ගීතානි අපිට මැසේජ් එක එවන්නේ. හස්බන්ඩ් මෙන්ඩිස්, දුව රේඛා, දිනීෂා, පුතා රුචිර, රුවන්, සුරාජ්, එතකොට මුණුබුරන්, තවීෂ්, රිෂිනි, ජේස්, මෙන්න මේ කට්ටියවත් එකතු කරන් අපි මේ සින්දුව මහමු නේද ගීතානි. Thank you ආගේ මැසේජ් එකටත්. සිය තහනවට අපි ගොඩක් ආදරෙයි.

0: අස්වටයි තුන්සි අස්වට CDB රන් අය රත්තරන් අයද නිස්තරම්මත
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium ඔබත් quotation එකක් අරගෙන බලන්න Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය
2: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
3: මොකද්ද මහත්තයා
2: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: After A-levels construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slip BSc honors quantity surveying degree එකට enroll වෙන්න. BIM AI modern tech එක future ready QS professional කෙනෙක් වෙන්න. අදම අයදුම් කරන්න පිවිසෙන්න. www.slit

0: පිනම තැනට කැන්ඩී නුවරට
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
2: උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අත්දැකීමක් සමකෙන් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0111 544 5000
3: සින්ඩරෙල්ල වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
4: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා
5: ඔව්
4: ඔයාගේ සතුටට හේතුවක් මම
5: වෙන්න try කරනවා මේ මාස ගානකොට තාම එක දවසක්වත් එහෙම වී ගන්න බැරුව

0: පහට
1: අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: क्या था टॉप स्टोरी।
1: आईओसी सह सिनोपेक किंदन मिला तिहलट ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ නැන්වීමට සාපේක්ෂව IOC සමාගමද ඔටෝ ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළ නංවා තිබෙන බං. IOC සමාගම ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 392ක් දක්වායි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 410ක් ලෙස ඉහළ තබා තිබෙන බං. අනිකුත් ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවන බවයි IOC සමාගම සඳහන් කළේ. සිනෝපෙක් සමාගමද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් වලට සාපේක්ෂව සීන්දන මිල ගණන් ඉහළ තබනු ඇතේ. මේ අතර ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල මේ වන විට පහළ කොස් තිබෙන බව. WTI බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 101.9ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 108.2ක් ලෙස සටහන්ව තිබෙනවා.
0: Top story.
2: අනුග්‍රහය කවුරු මොනව කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නව නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700.

මේ සින්දු ඇහෙද්දි නම් කට්ටිය කියනවා අද නම් වහිනවා අනිවාර්යයි කියලා. එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි චූටි වැස්සක් පොඩි පොදයක් ඇවිල්ලා ගියට කමක් නැහැ. ප්‍රශ්න එහෙම අඩු වෙලා යන්න. හරියට ජීවිතේ ප්‍රශ්න ගොඩාක් එක්කෙද්දී පුංචිම පුංචි හිතක් ඇවිල්ලා ඔයාගේ ජීවිතයට ශක්තියක් වෙනවා. ඒ ශක්තියත් එක්ක තමයි ඔයා මුළු ජීවිතේම ඉස්සරහට යන්නේ. එන්න මේ අපේ තුන්වෙනි පැය. උදේ 11 වෙනකන් විශ්මිතක මැසේජ් කරන ගමන්ම හරිම කූල් ප්ලේලිස්ට් එකක් ඔයාට අහන්න පුළුවන්.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීඩ්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසු කිනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි දේශීය සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි කීරි පොන්නිසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි දේශීය රතු කකුල්සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 190යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නවලංගු වන්නේ 2026 මේ මාස පළමු වෙනිදා සිට 3 වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123277 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
2: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක් LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන
3: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු. විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 0115 93 93 93.
4: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුං ඇට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක

0: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
1: සරයි. ගායවකේ.

0: සීවෙත් සුදු කොච්චි
1: අනුග්‍රහය
2: සිතා පෙරහර අලුතින් නුවරට පැමිණෙන්නා
3: ගැලපෙන නම ගැලපෙනම තැනට කැන්ටි නුවරට
4: bayabans.com ඔන්ලයින් අවුරුදු සේල් එක අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළා. ඉක්මන් කරලා ඔන්ලයින් ඕඩර් කරලා ගෘහවිදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රසකට 60% දක්වා දෙවන්ත වට්ටම් සමග පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රම ලබා ගන්න.
5: අම්මා මට අද ක්ලාස් ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
6: ආමේ මටත් අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
7: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
8: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ 100FM.
9: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
3: 100 පොකට් මනි.
1: අනුග්‍රහය
10: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
11: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

මට හිතනවා මේ සින්දුවට අපේ ගණේ මුල් ඉන්න චන්ද්‍රා මල්දෙනි ආන්ටි ගොඩක් කැමති වෙයි කියලා. සුබ උදෑසනක් කියලා මට එවලා තියෙනවා. සුබ උදෑසනක් ඔයාටත්. හැමදාමත් අපි වහනවට පවුලටම ගොඩක් ආදරේ ආන්ටි. දිගටම සියත FM අහගෙන ඉන්න ඕනේ හරි.

0: දැන් වෙලාව උදේ 10යි විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play කර

සිරිවෝඩ් සමාජකයන් සඳහා කාගිල්ස් හොත්සටි වෙතින් මෙගාවට්ටම් එන්ජෝයි පිරිසිදු පොල් තෙල් ඉතිරි රුපියල් 245යි කොකා කෝලා ඉතිරි රුපියල් 100යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි ප්‍යාස් නැචරල්ස් කොකුම් බේබි සබන් මල්ටිපැක් ඉතිරි රුපියල් 210

0: හිතේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක.
4: එමි මාර හුට්ට ප්‍රහණි බං වෙලා තියෙන්නේ.
5: ඇයි?
4: ඇයි නෙවෙයි හවසට නටවන්න වෙන්නේ නයි.
5: ආ නටු නටු.
4: මේ විහිළු නෙවෙයි බං අද සුරම්මියාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා.
5: අයියෝ ප්‍රශ්නද බං ටක් ගාලා කප්පුරකින් ඕඩර් කරපන්කො.
4: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං. අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනු ඔබ දන්නවනේ.
5: ඉතින් බං මේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13:37 ගහපන්කො.
4: ඇයි සුරම්මියා එන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්නද ඕනේ?
5: මොන ඇම්බියුලන්ස් එකක්ද බං? ඒ වෙන නම්බර් එකක්. මේ 13:37 කියන්නේ කප්පුරකින් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
4: ඈ එහෙමත් පුළුවන්ද?
5: ඔව් බං ෆෝම්ස් පුරවන්න ඇඩ්‍රස් දෙන්න කාඩ් ඩීටේල්ස් දෙන්න ඔය මොන මගුලක්වත් ඕනේ නෑ බං. කතා කරා ටක් ගාලා ඕඩර් කර.
4: ඕක ගානම කලබල කරන්න එපා. හෙලෝ කපුරුක.
5: ඈ
6: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
7: දුවේක Facebook එකට දැම්මද?
8: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී Voice of Family එකටත් register කරා.
9: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
10: සීත Voice of Family.
9: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800 WhatsApp කරන්න.
11: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
12: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූවකයි.
11: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

ඔයා මුනේ පිස්සුද?

ඇන්ජී ඇන්ජී කොහොමද? මං ඉතින් දැනගත්තා අදත් ඔයා අහන් තමයි ඉන්නේ කියලා වාගේ ගුඩ් මෝර්නින් සුදු මැසේජ් එකෙම. මිරිහානේ ඉඳන් අදත් ඇන්ජී අපි වහගෙන ඉන්නවා. තැන්ක්යූ හැමදාමත් සිය තහනවට, සිය තහන් ඉඳලා විශ්මිට මැසේජ් එකක් එවනවට තැන්ක්යූ සෝ මච්. ඔයාට ගොඩාක් ආදරේ, හරිද? ඔයක දන්නවනේ. ඒත් එක්කම මම ලැස්ති කරන් ඉන්නවා ඊළඟ සින්දුව. මෙහෙමත් කියලා තියෙනවා, අහස සේ ඔබ අනන්තයි, මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි. ඉස්සල මම ප්ලේ කරානේ නන්දා මාලිනී මහත්මියගේ සින්දුවක්. ඉතින් ඒ ලස්සන වොයිස් එක විශ්මි ඔයා කියලා තමයි එවලා තියෙන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි, සුජිත් නිශාන්ත අර රත්නපුරේ ඉඳලා මැසේජ් එකක් කියුවේ, අන්න එයා. එතකොට මට යන්න වෙලාව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අද ජගත් මෙන්න මෙහෙම ලියනවා, ඉන්නක ඉන්නක රන්දීර්ගේ ලස්සන සින්දුවක් රෙඩි වෙන ගමන් නාමල් මිටක් අරගෙන එන්නම්. තරු දහසක් පෑයුවත් සඳුගේ එළිය දෙන්න බෑ, සඳු දහසක් පෑයුවත් හිරුගේ එළිය දෙන්න බෑ, හිරු දහසක් පෑයුවත් හිතට එළිය දෙන්න බෑ, සිත් දහසක් එක් වුවත් විශ්මි වගේ වෙන්න බෑ. අනේ හරිම ලස්සනයි. මගේ මැයි මාසය, මගේ මල් මාසය, ඔය තවත් ලස්සන කරනවා. නිල්මත් ඉන්නවා අපි වහගෙන, ඔය කට්ටියවත් එකතු කරගෙන අදට මං ගිහින් එන්න. ආයේ ආදර ගොඩක් අරගෙන නිශාන් එක්ක සඳුදා රෑ 7ට ඔය

යන්නම් කිව්වට යන්න වෙන නෑන යනේ. තව එක මැසේජ් එකක් ඉතුරු වෙලා. තව පොඩ්ඩෙන් බැනුම් කෝටියයි. නිගම්බවල ඉඳන් මා වහන හැමදාම කෙවින්. ඔයාවත් එකතු කරගන්න මේ සින්දුවටම. බයි විශ්මි මැනික. බයි බයි. අපේ මාෂි ඇවිල්ලා ඉන්නේ. දිගටම එහෙනම් සතුටින් ඉන්න ඕනේ හරිද? ඔයාගේ මූණ හිනාව පාටවත් මුද්‍ර ගන්න ඉඩ තියන්න එපා. බයි බයි.

0: After A-levels future ka change karanna science use karanna ready da high-tech labs research and innovation samaga next gen scientist kenek wenna slit bsc honors biotechnology degree ekata enroll wenna pivisena www.slit.lk slit evolve beyond
1: cinderella wage mannan inne mawa beela ganna kavurut tanaka
2: ape daruan apata wada idirin itin age kathawa liyanna ayata ida harinna commercial credit
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුං ඇට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
0: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
4: අපස උසස් පෙළින් පසු සබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011544500
5: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා
6: ඔව්
5: ඔයාගේ සතුටට හේතුවක් මම
6: වෙන්න ට්‍රයි කරනවා මේ මාස ගානට තාම එක දවසක්වත් එහෙම වී ගන්න බැරුවද
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
8: අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
8: මතකද

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: Tata Top Story.
1: පැය 24කදී සැකකරුවන් 593ක් අත්අඩංගුවට. ගතෝ පැය 24 තුල පොලිසිය සිදු කළ අපරාධ බෙහෙම්වලදී සැකපිට පුද්ගලයන් 593 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුද්ගලයන් 27,042 දෙනෙකු පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. අපරාධවලට ඍජුව සම්බන්ධ බවට හඳුනාගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 15ක්. පොලිසිය සිදු කළ මෙම අපරාධ බෙහෙවීමේදී වරින්තුකරුවන් 351 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා. දැන් විදෙස් පුවතක්. දකුණු දිග ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මියගිය පිරිස අතරට කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවෙකුද අයත් බවයි. ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 32. ඊශ්‍රායල් සහ ලෙබනන් අතර සටන් විරාමයේ දීර්ඝ කර තිබෙදී අඛණ්ඩව දෙපාර්ශ්ව අතර ගැටුම් සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Top story. අනුග්‍රහය
2: කවුරු මොනව කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නව නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700.

ලස්සන දවසක් නේ දද. ඔව් ලස්සන දවසක්. ඒ ලස්සන දවස ලස්සන කරන්න කවුරු හරිම කෙනෙක් ඉන්න පැයි නේද? ඉතින් එහෙම කෙනෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. සාමාන්‍යයෙන් ඉරිදට උදේ 11ට කෙනෙක් එනවා. ඒ කෙනා වෙන කවුරුත් නෙවෙයි නේද? මාෂි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙසේජ් එකක් එවන්න කියලා ඔන්න කියන්න ඕන. 0711982294 තමයි අපේ WhatsApp නම්බර් එක. හවස 4 වෙනකම් මාෂි ඇවිල්ලා ඉන්නේ. ලස්සන සින්දු ගොඩක් තියෙනවා. එන්න මේ පැත්තට මාෂිගෙන් සින්දුවක් කිල්ල ගන්න.

0: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
1: සතියන්ති අඩුම මිල පෙරලිය වන්නක කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි අපේ මිල රුපියල් 200යි අන්නාසි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 370යි අපේ මිල රුපියල් 300යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 මැයි මාස පළමුවනිදා සිට 4 වෙනිදා දක්වා තොග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි
2: ගැලපෙනම තැනට කැන්ටි නුවරට
3: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 4 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1
5: සැබෑ රසය. නියම ලවුන් ප්‍රයිස් දැන් පිට්ස ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක් වුණු. විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලවුන් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්ස ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 0115 93 93 93.
6: Pizza Factory. Family, friends and pizza.
7: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා

SS.com ස්මාර්ට්න විදියට ප්ලේ කරමු.

0: දැන් වෙලාව දැස්සන 11යි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ඕයි ෂට් දස් වන් මෝර්.
3: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: After A levels Tech World ke game changer kenik wenna oyat kemathida? Slit Computing degree sekka AI coding industry exposure real life projects olin oyage skills level up karaganna. Danma apply karanna pivisenna. www.slit.lk Slit evolve beyond.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජුලිය සීස අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකෝ අහසින්.
2: නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
1: ජුලිය සීස කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
4: පොළොවේ රන් ගස්වලු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
16: මහපාර වෙන අනතුරු කියලවෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්නේ නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
18: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමයේ කිරිසන් නාමයයි
19: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
0: ආ එහෙමත් පුළුවන්ද?
19: පුළුවන් නේ නැත්නම් කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස කවටම මට්ටු කරනවා.
2: ලෙඩිය හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 2350 සිටිහලට කොන්දේසි සයිතයි.
1: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාදි කියන්න බෑ. ඒ ලෙවල් උත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
5: ගිහන්. හැබැයි එකක්
1: ආ, ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස්ට් ගේ. හැබැයි සින්දු දෙකක්.
13: ඔයනු දැසිනකම් කගේද
15: සතියේ දවස් පහේම උදේ 10ට
1: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක
3: ඉකිකාරී

0: తిలకవర్ధన్ టెక్స్టైల్స్.
1: తాతే మెన్ను అయ్యాయి కిర సింధు వైరల్ వేరా
2: దోయక ఫేస్బుక్ ఎకడ దాన్మడ
1: ఫేస్బుక్ ఇతరక్ నెవే మంగు ఎదెన్నవ సీత టీవీ వాయిస్ ఆఫ్ ఫ్యామిలీ ఎకడ రిజిస్టర్ కరా
3: పౌలి ఆదరెత్ ఎక్క ఓయాగి టాలెంట్ ఎక లంకావటమ పెన్నన్న పౌలి దెన్నెక్ట ఎకట సింధు కియన్న సీత టీవీ తులిన్ ఒబట లబిన లోకుమ ఛాన్స్ ఎక
4: సీత వాయిస్ ఆఫ్ ఫ్యామిలీ
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
6: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූවකයි.
5: ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
4: සියත සතියන්ත

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: වීකන් සියත ආදරේ හිතෙනවා. ඇයි දන්නවද? මේ ඇවිල්ලා තියෙන මැසේජස් දැක්කම ආදරේ කොහොමත් හිතෙනව නේද? මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. මිනෝලි, මිනෝලි ඉන්න ගම්පහ. මිනෝලි සද්දෙටම මේ වෙලාවේ සියත අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙනවා. මා ශීලස්සන සින්දුවක් ඕනිලු. මේ ඇහෙන සින්දුව තියෙනවා නේද මිනෝලි? ඒ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ විතරක් නෙවෙයි, මාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්නකෝ කියලා මට පබෝධි නිකේෂලා බණ්ඩාරවල ඉඳලා මැසේජ් එකක් එවලා තියෙනවා. මේ සින්දුවටම ගොඩක් ආදරෙන් එකතු කරගන්නයි.

0: සයිතුන්සය සුවට සිඩිබීරන් අය රත්තරන් අයද නිස්තරම්මත
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සී සයිත් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: තම ලක්කක චාර්ජ් කළේ නැද්ද
3: මොකද්ද මහත්තයා
2: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: අපස උසස් පෙළින් පසු සබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011 544 5000
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
6: හෙලෝ සර් මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද
7: මොන ඩීටේල්ස්ද කවුද මේ
6: සර් අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ
7: ඔව් දැම්ම තමයි මොකක්ද දැන් වෙන්න ඕනේ
6: සර්ගේ කාඩ් එක ඉස්සරහ තියෙන අංක ටිකයි කාඩ් එක පිටිපස්සෙ තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ ෆෝන් එකේ තියෙන OTP එක දැනගත්තා නම්
7: ඇයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ
6: මොකද්ද සර්
7: මගේ ඉනසයිස් එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ එනවා මෙතන ස්කෑම් කරන ස්කෑමරයා
6: නෑ සර්
7: නෑ මේ මම ගන්න එපා අපි ඕඩර් කරලා තෝඩ ගන්න කපුරුකෙන් විතරයි
6: එහෙමද
7: එහෙම තමයි විශ්වාසවන්තව Amazon eBay Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
6: ආ එහෙමත් පුළුවන්ද?
7: පුළුවන්නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙකර් ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් අතරලා ගෙදර දොරේ පාපිස්සක් ආවටම බට්ටු ගෙනවා.
6: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
7: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කප්රුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
8: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. commercial credit සේපෝ
10: මට මතකයි සමහර දවස්වල গিitar එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
9: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
11: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
9: ගීතයයි සඳුදා සිට බ්‍රහස්පති

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට, ගෑස් මිල තීරණය අද රාත්‍රියේ, පොහොර මිලත් ඉහළ යන ලකුණු, භාණ්ඩාගාර සිද්ධිය ගැන CID අධිකරණයට වාර්තාවක්, චීන ජාතික ඇන්ති 7ක් අත්අඩංගුවට, ඊශ්‍රායල් ප්‍රහාරයකින් ලෙබනනයේ 13ක් මියයයි.
0: දේශීය සියත, ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය.
2: කවුරු මොනව කිව්වත් ප්‍රීවිල් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 011 4700.
1: ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙම මාසයේ සිට පාසල් ප්‍රවාහන සේවා ගාස්තුද ඉහළ නැන්වීමට තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි සඳහන් කළේ, රියදුරන්ට දෙමව්පියන් සමග සාකච්ඡා කර ගාස්තු ඉහළ දැමීම සිදුකර ලෙස උපදෙස් ලබා දී ඇති බවයි.
3: ඊයේ රාත්‍රියේත් නිදාගෙන ආදෙන කෙනෙකුට උදේ පාන්දර තවත් රුපියල් 10කින් ඩීසල් මිල වැඩිලා තිනවා. ඔක්කොම රුපියල් 117කින් වගේ ප්‍රමාණයකින් ඩීසල් මිල වැඩිලා තිනවා. ඉතින් අපි සමාජිකයෝ දැනුවත් කරලා තිනවා, දෙමව්පියොත් එක්ක කතා කරලා තමන්ගේ ඩීසල් මිල පමණක් ආවරණය වන ආකාරයට ගාස්තු වැඩි කරගන්න කියලා. ඉතින් ඒ නිසා මේ මාසේ සිට පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව ඒ දෙමව්පියෝයි පාසල් වායන් රට හිමිකරුයි අතර කරන සාකච්ඡාව මත ගාස්තු වැඩි කිරීමක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා.
1: සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරංගයේ සංගමේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ, ඉන්ධන මිල වැඩි වුවද මේ මොහොතේ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැන්වීමක් සිදු නොකරන බවයි. ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් නියාමනයකින් තොරව ගාස්තු වැඩි කිරීම පිළිබඳ රජයේ වගකිව යුතු බවයි ඔහු පැවසුවේ.
4: පස්සේ තියෙන රුපියල් 12ක් පෙට්‍රල් වැඩි කිරීම නෙමෙයි, මේ වැඩිවීම හැම අවස්ථාවකම අපි කියනවා විශේෂයෙන් ත්‍රිරෝද රථයට අදාළව මිනිස්සු බලාපොරොත්තු වෙනවා දැන් ත්‍රිරෝද ගාස්තු මොකක් වෙයිද කියලා. දැන් රුපියල් 12ක් වැඩි වෙලානේ තියෙන්නේ, එහෙනම් දැන් ගාස්තු වැඩි වෙනවාද කියලා. මම කියනවා පෙට්‍රල් නිකන් දුන්නත් ත්‍රිවිල් ගාස්තු අඩු වෙන්නේ නැහැ. හේතුව මම කියන්නේ ගාස්තුවක් මිලක් කියලා එකක් මේ රටේ අද මේ මොහොතේ නැහැ. නිශ්චිත ගාස්තුවක් තියෙන තැනක තමයි අපිට කරන්නේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා. වෙන්නේ මේකයි. අවිධිමත් භාවයේ නිසා ගසා කණේ උන්ගේ මඩිතර වෙනවා, මගියා අසහනටපත් වෙනවා, සාධාරණව රස්සාව කරන මිනිසුන්ට ඔය දෙපැත් පීඩාවටපත් වෙනවා, වෘත්තිය නන්නත්තර වෙනවා, ගාස්තු වැඩිවීමක් වෙන්නේ නැහැ.
1: සමස්ත ලංකා අපනශාලා හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කළේ, ඉන්ධන මිල වැඩිවීම හමුවේ ගෑස් මිල සංශෝධනය සිදුවුවහොත් ආහාර මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි.
5: අපි පැවතිච්ච මිල ගණන් වලටම ආහාර මිල ලබා දෙන පරිභෝගික ජනතාවට දැන් ගෑස් මිල සංශෝධනයක්, ඒ කියන්නේ ගෑස් මිල වැඩි වීමක් සිදු වුණොත් එහෙම නියත වශයෙන්ම ආහාර මිල සුළු වශයෙන් 5ක් 10ක් අතර වර්තමානයේ පවතින මිලත් එක්ක බලද්දී ඉහළ යන බොහෝ දුරට ඉඩ තියෙනවා. නමුත් ඒ ගෑස් මිල වැඩිවීම ගැසට් කරලා නිවේදනය කරනකන් අපි ආහාර මිල වැඩි කරන්නේ නැහැ කියලා අපේ පරිභෝගික ජනතාවට දන්වා සිටිනවා.
1: ගෑස් මිල සම්බන්ධයෙන් අද රාත්‍රියේදී තීරණයක් ගැනීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. එම සමාගම පැවසුවේ සිය මිල කමිටුව අද රාත්‍රියේ රැස්වීමට නියමිත බවයි. මේ අතර ලාෆ් ගෑස් මිල සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඉන්ධන මිල වැඩි කිරීම හමුවේ ධීවර කර්මාන්තය පවත්වාගෙන යන හැකි තත්ත්වයට පත් ඇති බව බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඒ සභාපති ටිරෝන් මෙන්ඩිස් පැවසුවේ ලෝක වෙළඳපොළ ඉන්ධන මිල ඉහළ ගියද මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් නොමැති බවයි.
6: දීවර ඇමතිලා ඔච්චර ලේකම්ලා කට්ටි ඉන්නවා, ඒගොල්ලවත් දන්නේ නැහැ මේක මොහොමද කල්පනාකරණය කරගන්න කියලා. ඇත්තටම ගොඩක් බලපෑම් වෙලා තියෙන තුන කරන බෝට්ටු ඒගොල්ලෝ තමයි තෙල් ගොඩක් පුච්චන්නේ. ඈත දියම ගිහිල්ලා මාළු අල්ලගෙන ඩොලර ඩොලර ගේන්නේ. ඒගොල්ලන්ට තමයි මේකෙන් වැඩිම බලපෑම් වෙලා තියෙන්නේ. ඒක මොකද ලෝක වෙළඳපොළේ මාළු මිල වැඩි වෙලා නැහැ. අපේ වියදම් වැඩි වුණා. ඒ මාළු මිල 1000 මිලම තමයි අදත්. තවත් රුපියල් 10කින් වැඩි වුණා. තෙල් ලීටර 15000කට 10 කියන තවත් ලක්ෂ ගාමාරක් තියෙන වැඩි වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 15 16 වැඩි වුණා පහු ගිය දවස්ටියේ. තවත් 3 ලක්ෂ ගාමාරක් කරනවා. හරි අමාරු. ඉතින් මේක කරගෙන යන්න අනේ මන්ද මේගොල්ලෝ අපි තමයි මේ ගොනව පත් කරගත්තේ. නමුත් මේගොල්ලෝ හරියට මේක මේ දීවරය ගැන හරියට හිතන්නේ
1: නැහැ. ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු ඉහළ නොදමන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභා පැවසුවේ. රට තුළ පවතින ඉන්ධන සංචිත සඳහා මිල ගණන් ඉහළ නැන්වීම අසාධාරණ බවයි ජනතාව සඳහන් කළේ.
7: ලංකාව ඇතුලේ තියෙන ඩීසල් ටික නිකම් බොරුවට ගණන් කර කර අර අර මිනිස්සුන්ව මරන් කනවා මේක. ඒකනේ කරන්නේ ඇත්ත කතාව.
1: ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මැදම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සියලු ඉන්ධන බිල ගණන් ඉහළ නංවනු ලැබුවා. සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර සඳහන් කළේ ලෝක විලඳපොලේ මිල හා සැසඳීමේදී ඉතා සුළු වගයකින් පමණක් ඉන්ධන මිල ඉහළ දැමූ බවයි.
8: අප්‍රේල් මාසයේ ලෝක වෙළඳපොළේ තෙල් මිල පෑහෙන වැඩි වෙනවා තිබුණා. ඒ වගේම දැන් මේ වෙද්දී තෙල් මිල පෑහෙන වැඩි. එතකොට අපි අවසාන වතාවට තෙල් මිල සංශෝධනය කරේ 3 වෙනි මාසේ 21 වෙනිදා. අප්‍රේල් මාසේ අපි වෙනසක් කරේ නැහැ. නමුත් ලෝක වෙළඳපොළේ තත්ත්වයන් හා ගලපලා අවශ්‍ය කරන තෙල් මිල දී ගැනීම ස්ථාවර කර ගැනීම සඳහා අවශ්‍ය කරන මිල ඉහළ දැමීමක් තමයි කරේ. නමුත් ඒක දරාගත හැකි මට්ටමට වැඩි කළ යුතු නිසා තමයි පොඩි ගණකින් වැඩි කළා ටිකටම පවත්වාගෙන යන්න උත්සාහ ගන්න. රජයෙන් රුපියල් 100ක් ඩීසල් සඳහා පෙට්‍රල් සඳහා රුපියල් 20කුත් ලබා දෙනවා. ඒ අනුව ගත්තාම කන්ටෙන් නීතිගත සංස්ථාව තවත් සුළු ප්‍රමාණයක් දරා ගන්නවා. ඒ අනුව දැන්ට වැඩි කළ යුතු ගානට වැඩි අඩුවෙන් තමයි වැඩි කළා තියෙන්නේ.
1: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ නැන්වීමට සාපේක්ෂව IOC සමාගමද ඔටෝ ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළ නංවනු ලැබුවා. IOC සමාගම ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ නංව ඇත්තේ රුපියල් 392ක් දක්වායි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 410ක් ලෙස ඉහළ දමා තිබෙනවා. අනිකුත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවන බවයි IOC සමාගම සඳහන් කළේ. සිනෝපෙක් සමාගමද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් වලට සාපේක්ෂව සී ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ඇති. මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට පහළ ගොස් තිබෙනවා. WTI බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 101.9ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108.2ක් ලෙස සටහන් වී තිබෙනවා. ඉදිරියේදී පොහොර මිල ඉහළ දැමීමට සිදුවන බව පොහොර ලේකම් කාර්යාලය පවසනවා. ඒ ලේකම් චන්දන ලොකුහේවගේ පැවසුවේ ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන් සමග සැසඳීමේදී තවදුරටත් පොහොර අඩු මිලකට ලබා දිය නොහැකි බවයි.
9: දැනටම යලකන්නේ සඳහා අවශ්‍ය පොහොර අපි ආනයනය කරවල තියෙන සමාගම් හරහා. දැන් මේ සතියේ තව යූරියා 25000ක් වෙනවා. මේ මාසෙත් 25000ක් ආවා. යනුව යූරියා පොහොර ප්‍රමාණවත්ව තියෙනවා. දැනට අපි අර කලින් ආරෙන් කරගත්ත යුදවතුන්ට කලින් පැමිණි යූරියා ප්‍රමාණය දැනට බෙදාහරිමින් පවතිනවා ගෝජන් සේවා මධ්‍යස්ථාන හරහා. එනකොට මෙටිටුන් 20000ක් පමණ බෙදාහැරලා තියෙනවා. එතකොට අනිත් පොහොර වර්ගත් අපේ දු ප්‍රමාණයෙන් ආනයනය කරන්න අවසර දීලා තියෙනවා. දැනට ලෝක වෙළඳපොලේ තියෙන තත්ත්වයන්ට විවිධ සීමාවන් තිබුණත් අපි අපේ දේශීය සමාගම් දැන් යූරියා ආනයනය සඳහා අවශ්‍ය පියවර ගන්න තියෙනවා.
1: ඉදිරියේදී පැමිණීමට නියමිත පොහොර තොග සඳහා පෙර කිව් මුදලට වඩා වැඩි මුදලක් ගෙවා ඇති බැවින් ඉදිරියේදී පොහොර මිල ඉහළ යැයි හැකි බවයි නියුත් ජමාතේ නාමල් කරුණාරත්න ඊයේ ප්‍රකාශ කළේ. ජලී විදුලි

0: කරන්න ඕනේ. දැන් මොන ආයතන හයකට කැඩුවත් අපි දන්නවා කිසිම ප්‍රතිලාභයක් පාරිභෝගිකයට ලැබෙන්නේ නැහැ. දැන් හැමෝම තෙල් ආංචි නැමැතුමා තෙල් ගේන කොටත් ඒ තරඟකාරී වෙන්න බලක් හදනවා කියලා. මොකද්ද තියෙන තරඟකාරී? කිසිම තරඟකාරයක් නැහැ පාරිභෝගිකයෙ බෙල්ල මිරිකන එක කියන්නේ. ඒ නිසා අපි කියනවා මේ ජාතික පද්ධති ක්‍රියාකරු විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට එවල තියෙන පිළිබිල වැඩි කිරීම වහාම නවත්තන්න. හැබැයි චූටි සීනි බෝලයක් දීලා තිනෝ ආණ්ඩුව බිලියන 15ක සහනාධාරයක්. හැබැයි අපි දන්නවා මේ
1: සමගි වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් ආනන්ද පාලිත පැවසුවේ විදුලි බිල වැඩිවීම කර්මාන්ත ශාලා සඳහා දැඩිව බලපානු ඇති බවයි.
2: ප්‍රබල ලෙස මේක බලපාන වැඩිවීමට නිදහස් වෙන කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාව බර මේ මිල වැඩිවීම හොඳන මතක තියාගන්න දරුණුවට ඉන්නේ වැඩිවීමට පුරවැසි මේ විදුලි බිල වැඩි කරන්න මහජන රූපයට කිසිම ප්‍රකාශයක් කරන්න නැති නේ. උන්ට මම දුරකථනින් පැහැදිලි කරා රජයේ සහනාධාරයක් නෙමෙයි විදුලි බිල රජයට යුක්ති සහගත ආකාරයට පාලනය කරගැනීමට නොහැකි මත වූවත් පාලනය කරන්න බැරුව නෙමෙයි මේ වෙන විට මිලියන 13000 ඉක්මවල තියෙනවා බාල ගල්ලඟුරු ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු නිෂ්පාදනය අඩුවී මත සිදුවී තියෙන පාඩු කියන්නේ ඩීසල් පොම්ප කිරීම හැර
1: 2026 වසරේ දෙවන හා තුන්වන කාර්තු සඳහා ඉදිරිපත් කර ඇති විදුලි කාසු සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන උපදේශනයක් පැවැත්වීමට තීරණය කළා. ඒ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් විදුලි ජනනයට අදාළ සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේ නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගමයි. මෙම වසරේ දෙවන හා තුන්වන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළයාම හේතුවෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට රුපියල් බිලියන 38ක හිඟයක් ඇතිවන බවට ඇස්තමේන්තු ගත කළා. රුපියල් බිලියන 15ක රජයේ සහනාධාරය මැයි 10 වනදා සිට විදුලි පාරිභෝගිකයන්ට ලබා දීමට නියමිතයි. භාණ්ඩාකාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබන 20 වනදා යළි අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ලර් සඳහන් කළේ සිද්ධියට අදාළව මේ වන විට පාර්ශ්ව රසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවයි. මීළඟ නඩු දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම උද්ෘත අධිකරණය වෙත බහර දෙනු ඇති. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ ජංගම දුරකථන සහ පරිගණක දක්තෝසේ පරීක්ෂණ ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය මුදල සම්බන්ධයෙන් පසුගිය වසරේ අගපාගේ මෙම මුදල් අස්ථානගත වීම සිදු වී ඇති බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වුණා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මූලික පරීක්ෂණවලදී අනාවරණය වූයේ හැකර්වරයෙකු මුදල් අමාත්‍යංශයේ විද්‍යුත් තැපැල ගිණුමට ඇතුළු වීම හරහා මෙම මූල්‍යවංචාව සිදු ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ බැඩ තහනම් කිරීමක්ද සිදු කරනු ලැබුවා. පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේදී සියදිවි හානි කරගෙන මියගොස් තිබුණේද එම නිලධාරීන් අතරින් එක් අයෙක්. ඔහුගේ අවසන් කටයුතුයේ සිදු කරනු ලැබුවා. මේ අතර ගම්පහ වික්‍රමාරච්චි දේශීය ආයුර්වේද විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක පවතින ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ එම විශ්වවිද්‍යාලයේ සිසුන් සමග පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
3: ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය තුළ විශේෂඥ විද්‍යා හා තාක්ෂණ පීඨයේ විද්‍යා හා කර්මණාකරණ පීඨයේ යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ පාඨමාලාවල ඒවා ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව විශේෂයෙන්ම මානව සම්පත් හිඟය භෞතික සම්පත් හිඟය තුළ නිර්මාණය වී ඇති ඒ පාඨමාලාවල ගුණාත්මක භාවය පිළිබඳව ශිෂ්‍යයින්ගේ පැත්තෙන් මැසිවිලි ගණනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. අග්‍රාමාත්‍යතුමියගෙන් අපි ඉල්ලීමක් කරන උසස් අධ්‍යාපන අමාත්‍යවරිය හැටියට මේ ප්‍රශ්නවලට මාස 13ක් ගිහිල්ලත් තවමත් විසඳුමක් නැහැ.
1: පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයන් 37 දෙනෙකු තලංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සහ තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගත් විදේශිකයන් සියලු දෙනා චීන ජාතිකයන් වන අතර කාන්තාවක්ද ඒ අතරට අයත්. පරිගණක අපරාධ පනත යටතේ ගැනෙන අපරාධයක් සිදු කිරීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් රැදී සිටි ගොඩනැගිල්ලටද පොලිසිය විසින් මුද්‍රා තබනු ලැබුවා. මේ අතර ගත වූ පැය 24 තුළ පොලිසිය සිදු කළ අපරාධ මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයන් 593 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලින් 27042 දෙනෙකු

0: ආරක්ෂා කිරීමෙන් අනතුරුව එම පිරිස අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. අපරාධවලට ඍජුව සම්බන්ධ බවට හඳුනාගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 15ක්. පොලිසිය සිදු කළ මෙම අපරාධ මෙහෙයුම්වලදී වරින්තුකරුවන් 351 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිසු නිල සංචාරයක් සඳහා අද පසුරේ දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහුගේ සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැති හිමි වුණා. මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද සිට ලබන 6වනදා දක්වා කොළඹ නගරය ආශ්‍රිත විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. අද පසුරුවේ කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු ඔහු කොළඹ දක්වා පැමිණෙන්නේ අධිවේගී මාර්ගය ඔස්සේ. එම කාලය තුළ අදාළ මාර්ගවල දහවනයට අපේක්ෂිත වාහන විකල්ප මාර්ග වෙත යොමු කරන බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර රුසියානු සමූහ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහාල් මොරොෂ්කෝ ඇතුළු නියෝජිත පිරිසක් 3 දින නිල සංචාරයක් සඳහාද පෙරවරුවේ දිවයිනට පැමිණියා. ඔහු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමග නියෝජිත පිරිස විශේෂ සාකච්ඡාවක නිරත වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. වෙසක් පුර පසළොස්වක පොහොය දිනේ මැයි මස 30 වනදා යොදා ගැනීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ත්‍රිනායක මහානායක ස්වාමින් වහන්සේලා විසින් ජනාධිපතිවරයා වෙත සිදු කළ ඉල්ලීමකට අනුව එම තීරණය ගත් බවයි. වෙසක්පුර පසළොස්වක පොහෝ දිනේ යෙදෙන දිනට විසා නැකතේදී යුතුයි. පසුගිය පළමුවනදාට විසා නැකත නොයෙදීම හේතුවෙන් වෙසක් පොහොය මැයි 30 වනදාට යොදා ගන්නා ලෙස මහානායක ස්වාමින් වහන්සේලා ඉල්ලා සිටි බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ යටතේ වෙසක් සතිය 27 වනදා සිට ජුනි 2 වනදා දක්වා ප්‍රකාශයට පත් කර තිබෙනවා. පිළිකා ඖෂධ ඇතුළු තවත් ඖෂධ වර්ග රසක හිඟයක් මෙරට පවතින බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයේ කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
1: රෝහල් පද්ධතිය ඇතුළේ පිළිකා ඖෂධ ඇතුළු ප්‍රධාන පෙළේ ඖෂධ කාණ්ඩවල හිඟය පිළිකා වෛද්‍ය ප්‍රතිකාර යන්ත්‍ර නිසි පරිදි නඩත්තු නොවීම නිසා වෛද්‍ය ප්‍රතිකාර ගන්න පැමිණෙන රෝගීන් මුහුණ පාන ගැටලු, ඔකුගඩු කාන්දු පෙරණය, හදවත් සැත්කම් හා අනෙකුත් ශල්‍ය කර්ම සඳහා දීර්ඝ කාලයක් බලා ඉඳින්නට සිදුවීම නිසා රෝගීන් මුහුණ පාන ගැටලු, රසායනාගාර සේවා සඳහා අවශ්‍ය කරන ප්‍රතික්‍රියක නිසි පරිදි මිලදී නොගැනීම නිසා බොහෝ රසායනාගාර පරීක්ෂණ සඳහා පිටින් විශාල මුදලක් ගෙවලා සිදු කරන්න සිදුවීම, ශල්‍ය කර්ම සඳහා දීර්ඝ කාලයක් බලන් ඉන්න සිදුවීම, විශාල ප්‍රමාණ මධ්‍ය පරිමාණ සහ කුඩා ප්‍රමාණ ගැටලු රැසකට මේ වෙලාවේ සෞඛ්‍ය පද්ධතිය මුහුණ පාන.
0: විකිරණ විද්‍යා තාක්ෂණ වේදින්ගේ සංගමේ ලේකම් චානක ධර්ම වික්‍රම් පැවසුවේ අපේක්ෂා රෝහලේ ආක්‍රිය පැවති යන්ත්‍ර මේ වන විට පිළිසකර කරමින් පවතින බවයි.
2: පහුගිය මාර්තු 27 වෙනිදා සිට ලංකාවේ PET ස්කෑන් පරීක්ෂණ සම්පූර්ණයෙන් මඩපණ වුණා. මේ සම්බන්ධයෙන් රජ විකිරණ විද්‍යා තාක්ෂණ වේදින්ගේ සංගමය තොරතුරු දැක්වයින් පස්සේ මේ වනට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ මැදිහත්වීම මත නැවත එම ගැටලුව යථාතත්වයට පත්කොට ගැටලුව විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරලා තිබෙනවා. විශේෂයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය අවසරක කාලයකට ලබා දීමක් සිදු කරලා තිබෙන ඖෂධ ගෙන්වන සමාගම් වෙත ඒ අනුව සමාගම් විසින් අදාළ ඖෂධය ලංකාවට ගෙනීමට මේ වෙනට කටයුතු කරමින් තිබෙනවා. ලබන බදාදා දිනේ අපි රෝගීන්ව මේ වෙනට සූදානම් කරලා තිබෙනවා පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න.
0: දකුණු ලෙබනනයේ නගර සහ ගම්මාන 11ක පදිංචිකරුවන්ට නිවාසවලේ නිවත්වන ලෙස ඊශ්‍රායල් හමුදාව හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එම අනතුරු ඇඟවීමෙන් පෙන්වා දුන්නේ ආම වශයෙන් මීටර් 1000ක් දුරට ගමන් කර ලෙසයි. ඒ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහායි. හිස්බුල්ලා සටන්කරුවන්ට පහසුකම් සලසන ඕනෑම අයකු අවදානමට ලක්විය හැකි බවයි ඊශ්‍රායලයේ පැවසුවේ. මේ අතර දකුණු දිග ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ මියගේ පිරිස අතරට කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවෙකුද අයත් බවයි. ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 32ක්. ඊශ්‍රායල් සහ ලෙබනන් අතර සටන් විරාමයේ දීර්ඝ කර තිබියදී අඛණ්ඩව දෙපාර්ශ්ව අතර ගැටුම් සිදුවන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලෙබනන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊශ්‍රායලයේ දරුණු ලෙස ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් සිටින බවයි. ඉරානය ඇමරිකාවට කරුණු 14ක යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ආක්‍රමණශීලී නොවන බවට සහතික වීම, නාවික අවහිරයන් ඉවත් කිරීම සහ ලෙබනනයට පහරදිම අවසන් කිරීම ආදී කරුණු 14ක් ඊට ඇතුළත්. ඉරානයේ වැරදි ලෙස හැසිරුණොත් යලි පහරදීම් ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. හෝමුස් සමුද්‍ර සන්ධියලි විවෘත කර අමෙරිකානු සම්බාධක ඉවත් කර ගැනීම පිළිබඳව ඉරානයේ ඉදිරිපත් කළ නව යෝජනාවක්ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා. යලි සිරස්තල පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට ගෑස් මිල තීරණය අද රාත්‍රියේදී පොහොර මිලත් ඉහළ යන ලකුණු භාණ්ඩාගාර සිද්ධිය ගැන CID අධිකරණයට වාර්තාවක් චීන ජාතිගැන්ති සතක් අත්අඩංගුවට ඊශ්‍රායල් ප්‍රහාරයකින් ලෙබනනයේ 13ක් මියයයි සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි මම කුෂාරි උඩුවනගේ සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්
3: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: කරා කියන්න බැරි නම් කුරා කියන්න. ඒත් බැරි නම් කිරා කියන්න. හැබැයි මූවී එක බලන්න. කරා මූවී එකේ නම ගැන ප්‍රශ්නයක් ආපු වෙලාවේ සුපර් ඇක්ටර් ධනුෂ් එහෙම කියලා තිබ්බා.
2: இந்த செயலானது உலக பொருளாதாரத்தில் பெரும் தாக்கத்தை ஏற்படுத்தும் என்று அஞ்சப்படுகிறது.
3: එයා මේන් කැරක්ටර් කරන මේ කරා මූවි එකේ නම 2021 කලින් වෙන කෙනෙක් රෙජිස්ටර් කරලා තිබුණා කියලා තමයි ප්‍රශ්නයක් ඇවිත් තිබුණේ.
1: කොහොම හරි දැන් මේ ප්‍රශ්න හැම එකක්ම ඉවර කරගෙන ෆිල්ම් එක නම් රිලීස් වුණා.
3: ධනුෂ්ගේ මේ කරා මූවි එක ඩිරෙක්ට් කරන්නේ විග්නේෂ් රාජා.
1: ධනුෂ් එක්ක ෆීමේල් මේන් කැරක්ටර් කරන්නේ මමිතා බයිජු.
4: කන්නමාය කන්නමාය කන්න කුල නීදා නඩියේ
3: 1991 ගල්ෆ් යුද්ධය වෙලාවේ ඉන්දියාවේ සිද්ධ වුණු කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.
5: එංග පුතර
6: උරුගලිය පුතර
1: සිද්ධ වුණු නමේ ප්‍රශ්නෙත් එක්ක ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින් ඉඳන්ම ෆෑන්ස්ලා අතර නිවුස් මවපු මේ ෆිල්ම් එක සුපර් හිට් එකක් වෙයි කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ.
7: ඉන්නකව කණ්ඩිපම අටුවා සර්. ඔන්න උයිරෝඩ ඉල්ලපොනම.
0: Talk of the Town.

0: දැන් වෙලාව තවල් 12යි විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ඕයි ෂට් දස් වන් මෝර්.
3: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක.
3: After A level slit take modern technology saha practical expertise samagin civil mechanical mechatronics materials electrical and electronics engineering oyage next level future path ekak menna danma apply karanna pivisenna www.slit.lk slit evolve beyond
4: Cinderella wage mannan inne mawa beela ganna kawurut tanaka
5: ape daruan apata wadam idirin itin age kathawa liyanna ayata ida harinna commercial credit
6: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා
7: දුවේක Facebook එකට දැම්මද?
6: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
8: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
9: සීත Voice of Family.
10: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712යි 800යි 800ට WhatsApp කරන්න.
11: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
12: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
11: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
13: සියත සතියන්ත.

ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්. මේ වෙලාවේ මැසේජස් ඇවිල්ලා තියෙනවා. මම මේ ටික තමයි මතක් කරන්න ලෑස්ති වෙන්නේ. ලස්සන සින්දුවකුත් ඇහෙන අතරතුරේදී ඩිලා නිරෝෂන් වැල් ඉඳලා ඔන්න ඉන්නවා මේ වෙලාවේ සද්දට අහගෙන. ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නයි සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා රයිගම ඉඳලා ඩයස් ඔන්න මැසේජ් එකක් එවලා තියෙනවා. මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න ඩයස්, දිගටම අහගෙන ඉන්න.

0: ස්වටයි 300 වට CDB රන් අය රත්තරන් අය ද නිස්තරමත
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
3: මොකද්ද මහත්තයා
2: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.

0: මොහොතේ.
1: අප උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 0111 544 5000.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
3: රපුන්සල් වගේ මන්නං ඉන්නේ, මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා?
6: ඔව්.
5: ඔයාගේ සතුටට හේතුවක් මම
6: වෙන්න try කරනවා. මේ මාස ගානකම තාම එක දවසක්වත් එහෙම වී ගන්න බැරුවනේ.
7: ලාටන් ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
8: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: क्या था टॉप स्टोरी
1: සංශෝධිත බැඩ්බදු ගැසට් නිවේදනය නිකුත් වෙයි. ජූලි මාස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත බදු සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ගැසට් පත්‍රය අනුව ඉලෙක්ට්‍රොනික වේදිකා මත සපයන සේවා සඳහා වැට අය කිරීම ජූලි මාස පළමුවනදා සිට ක්‍රියාත්මක වනු ඇත. බදු සඳහා තැනැත්තන් ලියාපදිංචි කිරීම සඳහා පනව ඇති සීමා අඩු කිරීම ජූලි මාස පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මූල්‍ය සේවා මත වන වැඩ් බදු 18% සිට 20.5% දක්වා වැඩි කිරීමටද ගැසට් නිවේදනය මගින් යෝජනා කර තිබෙනවා. තවත් දේශීය පුවතක්. මසකට විදුලි එකක 198 වඩා අඩුවෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයන් සඳහා විදුලි බිල සහනාධාරය ලබා දීමට නියමිත බව රජය පවසනවා. ඒ සඳහා මහා භාණ්ඩාගාරය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 15ක් බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ.
0: Top story.
2: අනුග්‍රහය
3: කවුරු මොනවා කිව්වත් ප්‍රීමියම් ලීසින්ග් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින්ග් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: හැකර් යකා ගෙට පැනලා
2: අපි කිසිවක් සැලකිලට නොගෙන අපේ ගමන යනවා.
3: ඔය වගේ තව තව කොපමණ දේවල් හඟවගෙන ඉන්නවා.
4: අපි යාළුවෝ ඉන්න ඕස්ට්‍රේලියාවේ. යා කරපු රැකියාව ගැන අපිට කියන්නත් ලැජ්ජයි.
5: දූෂිතව ඉන්නවනම් ඒ අයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: හැකර් කියලා Taman කැමති account number එකට සල්ලි දාලා තියෙනවා.
6: බණ්ඩාරි සල්ලි ගේන්න ඕනේ කියලා එකක් දෙකක් තත්ත්වයද?
7: වගකීම අපි අත්හැරලා නැහැ.
4: හැකර්ලට පින් සිද්ධ වෙන්න දැනට බේරිලා ඉන්න.
8: මන්ද මානසික කන්නේ මත්තම දැන් ඔය විපක්ෂකලා ඉන්න.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
12: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115939393.
13: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
14: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. එල්.බී. රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. එල්.බී. රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
15: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
16: ගැලපෙනම තැනට කැන්ටි නුවරට.
17: After A-levels modern legal world එකට prepare වෙන්න කැමතිද? Digital innovations හා legal tech සමග confident legal professional කෙනෙක් වෙන්න LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන්ම ආයුධම් කරන්න පිවිසෙන්න www.slit.lk. slit evolve beyond.
18: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය පුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
19: සබයි ඉතියා වාකේ.

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play කරමු.

0: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනවා අහසින්.
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකො
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක්වත්.
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරුමල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive
1: අනුග්‍රහය
6: සම්පලොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
14: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
15: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
19: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
2: කිරි ගොවි දිවි සරුවේමයි පන්විමෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි.
8: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
3: ආ එහෙමත් පුළුවන්ද?
8: පුළුවන්නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කියනවා.
7: දෙඩේ හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 2350 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
20: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
21: දුවේක Facebook එකට දැම්මද?
20: Facebook විතරක් නෙවෙයි. මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
21: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
22: සීත Voice of Family.
23: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
24: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
25: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
24: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: After A-levels construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slit BSc honors quantity surveying degree එකට enroll වෙන්න. BIM AI modern tech එක future ready QS professional කෙනෙක් වෙන්න. අදම අයදුම් කරන්න පිවිසෙන්න. www.slit.lk
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
2: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 011 544 5000
5: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා අපරාධ කියන්න බෑ ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා පාඩු නෑ අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් කරන් රස්සා දෙකක් කළා වාහන දෙකක් ගත්තා
6: ගිහන් හැබැයි එකක්
5: ආයි ඒ ගැන බය වෙන්න එපා එකම අඩිස් ගියේ හැබැයි සින්දු දෙකක්
7: සතියේ දවස් පහේම උදේ 10ට
5: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක ඉකිකා

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ்.
1: ඩොරකුළු වැරෙන මතක සේප්පු.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
3: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
4: තොරුමා ඉන්නද නුඹ ගාවින්.

0: क्या था टॉप स्टोरी।
1: රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා අධිවනට රුසියානු සමූහ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු 8 දෙනෙකුගේ නියුත් නියෝජිත පිරිස අද දිවයිනට පැමිණියා. ඒ 3 දින නිල සංචාරයක් සඳහායි. අද පෙරවරුවේදී කටුනායක ගුවන්තොටුපළේදී ඔවුන්ව පිළිකනු ලැබුවේ විද්‍යා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ශ්‍රී ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජස්සිංහ විසින්. සංචාරය අතරතුර රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. එහිදී සෞඛ්‍ය ශාස්ත්‍රීය සම්බන්ධතාවයන් සහ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට අදාළව සාකච්ඡා කරනු ඇති. සංචාරය අතරතුර ඔවුන් විදේශ කටයුතු, විදේශ රක්ෂා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමගද සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස හෙට කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරක නිරත වීමටද නියමිතයි. ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශ අතර අවබෝධතා එකඟතාවයන්ට එළඹීමටද අවධානය යොමුව තිබෙනවා.
0: Top story.
2: අනුග්‍රහය
3: කවුරු මොනවා කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700.

දවල් දෙකයි විනාඩි 7ක් වෙද්දී මැසේජ් එකක් එවන්නේ හිතෙනව නේද ලස්සන සින්දුවක් ඕනී කියලා හිතෙන විදියට. මේ වෙලාවේ හිත කියන්නේම ලස්සන සින්දුවක් ඉල්ල ගන්න මාෂිකෙන් කියලා නේ. ඉතින් මැසේජ් එකක් එවලා තියන්න 0711982984 කියන අපේ WhatsApp නම්බරයකට ලස්සන සින්දු ගොඩාක් එක දිගට අහන්න පුළුවන් වගේම ආදරය කරන කෙනෙක් ඉන්නා නම් එයාවත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ඇහෙන සින්දුව තියෙනව නේද? මේ සින්දුව ඔබට

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0711

0: ඇත්තටම හිතට හරි සහනයක්. එල්.බී. රන් අය ගත්ත කෙනෙක් ආය වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. එල්.බී. රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
1: Union Place Pizza Factory වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 011 5 93 93 93.
2: Pizza Factory. Family, friends and pizza.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීඩ්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි. රතු පොරිපු කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි. කීරි පොන්නි සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි. දේශීය රතු කකුල් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 190යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 මේ මාස පළමුවෙනිදා සිට තුන්වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: මෙකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
5: අම්මා මට අද ක්ලාස් ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
6: ආමේ මටත් අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
7: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
8: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ 100FM.
9: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
10: යාපා පොකට් මනි. අනුග්‍රහය.
9: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
11: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can see a third.

අද සිංදු ඔක්කොම ලස්සනයි, ආසාවෙන් අහගෙන ඉන්නවා කියලා ඔන්න මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. රම්ය තමයි මැසේජ් කියවලා තියෙන්නේ. රම්යා, මේ හැන සිංදුවට ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ විතරක් නෙවෙයි, සුබ දවසක් වේවා කියලා ඔන්න මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මැසේජ් කියවලා තියෙන්නේ පුංචිරාලගේ ෆැමිලි එකෙන් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ විතරක් නෙවෙයි, මාෂී මා තහගෙන ඉන්නේ කියලා ඔන්න මැසේජ් එකක් එවලා තියෙනවා. පිළියන්දල ඉඳලා මැසේජ් එක එවලා තියෙන්නේ තිලක් තෙන්නකෝන්. ඉතින් මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න. දිගටම අහගෙන ඉන්න, ඒ වගේම අහගෙන ඉන්න අතරතුරේ ඔබට හිතුනොත් මැසේජ් එකක් එවන්න ඕනි කියලා 0711982984 කියන අපේ WhatsApp නම්බර් එක තියෙනවා. එවන්න මැසේජ් එකක්.

0: දවල් දෙකයි විනාඩි 30යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play කරමු.

0: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: සිල්වොඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 270යි. කිස්ට් තක්කාලි සෝස් ඉතිරි රුපියල් 125යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 280යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉකෝ පැක් ඉතිරි රුපියල් 210යි. කාගිල්ස් ෆුඩ් සිටි.
3: මතකද ඒ ඇස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සින්ඩරෙල්ල වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: After A-levels future ka change karanna science use karanna ready da high tech labs research and innovation samaga next gen scientist kenek wenna slit bsc honors biotechnology degree ekata enroll wenna pivisena www.slit.lk slit evolve beyond
5: tatte menno ayayay kiyala sindu viral vela
6: duwe ek facebook ekata dammada
7: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
8: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
9: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
10: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800ට WhatsApp කරන්න.
11: අසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. අසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්ය. අසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
12: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූවකයි.
11: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can සියත

0: ජීවිතේ
1: අවටේලවස් AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන Slit Business School industry එකට ready කරන practical learnings එක අදම ආයුධම් කරන්න පිවිසෙන්න www.slit.lk Slit evolve beyond
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුං ඇට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
3: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
5: Excite ගන්න ලක් එක charge කරගන්න. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් පන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000
7: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා.
8: ඔව්.
7: ඔයාගේ සතුටට හේතුවක් මම
8: වෙන්න try කරනවා. මේ මාස ගානකම තාම එක දවසක්වත් එහෙම වී ගන්න
9: බැරුවද? ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
10: අනුග්‍රහය.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: We can see a third.

0: किया था। टॉप स्टोरी।
1: වාහන මිල ඉහළ යන ලකුණු. සමාජ ආරක්ෂණ බද්ද 2.5%කින් ඉහළ නැංවීම සහ ඩොලරේ අගය ඉහළ යාම හමු වී අනෙනික වාහනවල මිල ගණන්ද ඉහළ යා හැකි බව ලංකා වාහන අනෙනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ප්‍රසාද් මානගේ සඳහන් කළේ හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර රථයක් 103,000කින්ද, ටොයොටා රේස් වර්ගයේ මෝටර රථයක් 102,000කින්ද, වැගනා රථයක් 101,000කින්ද ඉහළ යා හැකි බවයි.
2: අයි පළවෙනිදෙන්දලා SSCL එක 2.5ක් වෙලා තියෙනවා. ඒකම yen එක, ඩොලර් එක, Aussie ඩොලර් එක, පවුම මේ හැම එකක්ම ගොඩක් ඉහළට ගිහිල්ලා තියෙනවා. වාහනවල මිල ඉදිරියට එන ස්ටොක්ස් වල මිල ඉහළ යාමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් Suzuki Wagoneer රථයක් 100,000කින්, Honda Vessel වගේ රථයක් 103,000ක් වගේ ප්‍රමාණයකින්, Toyota Race වගේ රථයක් 102,000ක් වගේ ප්‍රමාණයකින් මේ SSCL එක හින්දා ඩියුටි වැඩි වෙන chance එක තියෙනවා. මොකද මේ SSCL එක වදින්නේ VAT එකට කලින්. ඒතකොට SSCL එකට VAT එකක් වදිනවා. ඒත් මේ ඉෆෙක්ට් එක පොඩ්ඩක් බල්ලලා තමයි වදින්නේ. ඒ මිල ඉහළ යාමක් අපිට දකින්න පුළුවන් පළවෙනිදාන් පස්සේ.
1: දැන් විදෙස් පොතක්. ඇමරිකාව සමග නැවත යුද්ධයකට එළඹීමට සූදානම් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා. එම බලකාය සඳහන් කළේ ඇමරිකාව කිසිදු ගිවිසුමකට කැපවී නොමැති බවට සාක්ෂි පෙන්වම් කරන බවයි. ඉරානයේ එවා ඇති කරුණු 14කින් සමන්විත යෝජනාවලිය කඩිනමින් සමාලෝචනය කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවා. එහෙත් කිවිසුමකට එළඹිය හැකියයි තමන් නොසිතන බවයි ට්‍රම්ප් සඳහන් කළේ. ආක්‍රමණශීලී නොවන බවට සහතික වීම, නාවික අවහිරයන් ඉවත් කිරීම සහ ලෙබනනයට පහර දීම අවසන් කිරීම ආදී කරුණු 14ක් එම යෝජනාවලියට ඇතුළත්.
0: Top story.
3: අනුග්‍රහය
4: කවුරු මොනව කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: We can see a third.

වෙලාව නම් ඉතින් කොච්චරත් ඉතින් වේගෙන් ඉස්සරහට යනවනේ නේද? අපිට පොඩ්ඩක්වත් නතර කරන්න බෑනේ නේ. කමක් නෑ ඉතින්. අපි අවිලි ඉන්නේ අපි දෙන්නගේ අවසාන පැයට. අවසාන පැය පටන් ගද්දිම මාපලගම පැත්තට යන්න ඕන. ඒ පැත්තේ ඉන්නවා පියල්ජේ. මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ විතරක් නෙවෙයි. එකතු කරගෙන සින්දුවක් දෙන්නකෝ කියලා පූජනී මැසේජ් කළා තිනා මොනරාගල ඉඳලා. හස්බන්ඩ් ලහිරව එකතු කරගන්නලු ගොඩක් ආදරෙන්. මේ වෙන සින්දුවට එකතු කරගන්න. ඒ වගේම අහගෙන ඉන්න අතරතුරේදී මැසේජ් එකක් එවන්න 0712928 4ට.

සතියන්ති අඩුම මිල පෙරලිය බණ්ඩක කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි අපේ මිල රුපියල් 200යි අන්නාසි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 370යි අපේ මිල රුපියල් 300යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස්

0: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0718-492-492 0711-327-777
2: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0111 5 93 93 93.
3: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
5: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩි නිති.
6: අම්මා මට අද ක්ලාස් ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
7: ආමේ මට අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
8: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
9: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා.
10: ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ CTFM.
11: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට CTFM අහන්න.
12: CTFM පොකට් මනි. අනුග්‍රහය
13: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
14: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: දැන් වෙලාව හවස 3යි විනාඩි 29යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: After A-Levels, Tech World के Game Changer के निक्वेन ओयात कमती था. Slit Computing Degree Secker, AI Coding, Industry Exposure, Real Life Projects ओलीन ओयागे Skills Level Up करगान. दैन्म Apply करान पिविसेन. www.slit.lk. Slit Evolve Beyond.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකෝ අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
1: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකාන හවුස් ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: බදන්න සුපිරි රේඩියෝ ඩබල එක සියත FM breakfast drive
4: අනුග්‍රහය
5: පොළොවේ රන්නස් වනුනවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch
9: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
12: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
16: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
18: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි.
19: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
20: ආ එහෙමත් පුළුවන්ද?
19: පුළුවන්නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price check tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
21: දෙටි හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1350 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
22: තාත්තේ මෙන්න ඔයයි අයයි කියන සින්දුව වෛරල් වෙලා.
23: දුවේක Facebook එකට දැම්මද?
22: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරන්න.
23: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක. සීත වොයිස් ඔෆ් ෆැමිලි.
24: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
25: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
26: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
25: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: සයිතුන් සැසුවට සීඩිබී රන් අය රත්තරන් අයද නිස්තරම්මත
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිත් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: තම ලක්කක චාර්ජ් කළේ නැද්ද
3: මොකද්ද මහත්තයා
2: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 011 544 5000
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
7: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවකි. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
8: ගිහන්. හැබැයි එකක්
7: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස් ගියේ. හැබැයි සින්දු දෙකක්.
9: සතියේ දවස් පහේම උදේ 10ට
7: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: දොරකුළු වැරෙන මතක සේප්පු.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියන් මං අහන්නේ නෝයි.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
3: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
2: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා?
4: ඕ
2: ඔයාගේ සතුටට හේතුවක් මම
4: වෙන්න ට්‍රයි කරනවා. මේ මාස ගානකම තාම එක දවසක්වත් එහෙම වී ගන්න දරුවනේ.
5: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
6: අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

වෙලාව හවස 3යි විනාඩි 57යි. මට යන්න වෙලා වැවිලා. මං ඉතින් හිටියනේ උදේ 11 ඉඳලා හවස 4 වෙනකම් නේද? අලුත් සතියක් හෙටින්නම් පටන් ගන්නවා. ඉතින් බලාපොරොත්තු ගොඩක්. හැම වැඩක්ම හරි විදිහට කරගෙන යන ලස්සන සතියක් වෙන්න කියන බලාපොරොත්තුවත් එක්ක මම යන තමයි ලෑස්ති වෙන්නේ. ගිහින් එනකන් හැමදාමත් වගේ සතුටින් hina වෙලා පරිස්සමට ඉන්න. මම ආශි.

0: किया था टॉप स्टोरी
1: बस का स्थगन तीरण इतिरे थे බස් ගාස්තු ඉහළ නැංවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලං මිරෙන්ඩා පැවසුවේ ඉදිරියේදී ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගියහොත් බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. ත්‍රිරෝද රථ නියමනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද මෙවර විට සමාලෝචනය කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් සහ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවිය යුතු බව බස් සහ ත්‍රිරෝද රථ සංගම් ප්‍රකාශ කළා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ නම් මුඩු ලැබුවා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි මාසයේදී බටහිර ඉන්දිය කොදෙව් සමග තරඟ සංචාරක නිරත වීමට නියමිතව තිබෙනවා. සංචාරයේ අතරතුර එක් දින තරඟ තුනක්, විස විස තරඟ තුනක් සහ ටෙස්ට් තරඟ දෙකක් ක්‍රීඩා කරනු ඇත.
2: අනුග්‍රහය කවුරු මොනව කිව්වත් ත්‍රිවි ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700.

0: හස හතරයි විනාඩිය කළහයි.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: යකා ගෙට පැනලා
3: අපි කිසිවක් සැලකිලට නොගෙන අපේ ගමන යනවා.
4: ඔය වගේ තව තව කොපමණ දේවල් හඟවගෙන ඉන්නවද?
5: අපි යාළුවෝ ඉන්න ඕස්ට්‍රේලියාවේ. එයා කරපු රැකියාව ගැන අපිට කියන්නත් ලැජ්ජයි.
6: දූෂිතෝ ඉන්නවනම් එයාට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
2: හැකර් කියලා තමන් කැමති account number එකට සල්ලි දාලා තියෙනවා.
7: බණ්ඩාරි සල්ලි ගේන්න ඕනේ කියලා කද්ද ඒකේ තත්ත්වය දැන්.
8: වගකීම අපි අත්හැරලා නැහැ.
5: හැකර්ලට පින් සිද්ධ වෙන්න දැනට බේරිලා
9: ඉන්නවා. මන්ද මානසික කන්නේ මත්තම දැන් ඔය විපක්ෂකලා ඉන්නවා.
1: සෑම දිනකම උදෑසන 6යි 10යි දහවල් 12යි සවස 6යි සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
11: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
12: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
10: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
13: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක් වුණු විශේෂම රෙසිපියකට.

මෙකක් රුපියල් 255යි. දේශීය සම්බ සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි. කීරි පොනි සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි. දේශීය රතු කකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 190යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 මේ මස පළමු වෙනිදා සිට 3 වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි. www.slit.lk. Slit Evolve Beyond.

0: ಅರಿಯದ ಹಾಟ್ ಅಂಡ್ ಸ್ಪೈಸಿ ವಿತ್ ಸುದು ಕೊಚ್ಚಿ
1: ಅನುಗ್ರಹ
2: ප්‍රශ්න සල්ලි කරගමු දාන්නකෝ සියත FM
3: ප්‍රශ්න හතරයි පොකට් මනි රුපියල් 5000යි පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
1: සියත පොකට් මනි අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5 සඵල පොලිසියට 4.9 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න අමතන්න 13.19
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: We can සියත

0: හවස 4යි විනාඩි 29යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
3: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස? කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: After A-levels modern legal world ekata prepare wenna kamathida digital innovations ha legal tech samaga confident legal professional kenek wenna LLB honors upadhi paathamalawa then slit wethin danma ayidum karanna pivisenna www.slit.lk slit evolve beyond
3: Rapunzel wage man nan inne mawa beera gana kawuru tenakam
4: ape daruan apata wada idirien itin age kathawa liyanna ayata ida harinna commercial credit
5: අත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
6: දුවේක Facebook එකට දැම්මද?
5: Facebook විතරක් නෙවෙයි. මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
7: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
8: සීත Voice of Family.
7: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
9: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
10: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරේ තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: හවස 4යි විනාඩි 45යි.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ.
1: උදේ 7:50ට.

0: ඉතුරුසස් වට CDB රන් අය රත්තරන් අයද නිස්තරමට
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
3: මොකද්ද මහත්තයා
2: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න. තාම ලක්කක charge කළේ නැද්ද?
3: මොකද්ද මහත්තයා?
2: ලක්කක charge කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මොන්ගට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
4: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0.11 544500
5: එමි මාර හුට්ටපරණි බම් වෙලා තියෙන්නේ
6: ඇයි
5: ඇයි නෙමෙයි හවසට නටවන්න වෙන්නේ නයි
6: ආ නටු නටු
5: මේ විහිළු නෙමෙයි බං අද සුරම්මියාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා
6: අයියෝ ප්‍රශ්නද බං ටක් ගාලා කපුරුගෙන් ඕඩර් කරපන්කෝ
5: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනු ඔබ දන්නවනේ
6: ඉතින් බං මේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ ඒකෙන් 13 37 ගහපන්කෝ
5: ඇයි සුරම්මියා එන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්නද ඕනේ
6: මොන ඇම්බියුලන්ස් එකක්ද බං ඒ වෙන නම්බර් එකක් මේ 13 37 කියන්නේ කපුරුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක
5: ඈ එහෙමත් පුළුවන්ද
6: ඔව් බං ෆෝම්ස් පුරවන්න ඇඩ්‍රස් දෙන්න කාඩ් ඩීටේල්ස් දෙන්න ඕනේ මොන මගුලක්වත් ඕනේ නැහැ බං කතා කරා ටක් ගාලා ඕඩර්
7: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා.
8: ඔව්.
7: ඔයාගේ සතුටට හේතුවක් මම
8: වෙන්න ට්‍රයි කරනවා. මේ මාස ගානකම තාම එක දවසක්වත් එහෙම වී ගන්න දරුවෙක්.
9: ආඩන්. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
10: අනුග්‍රහය.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: theater top story.
1: District 18 කුණු සුමයිහලයි. District 18ක හෙට දිනේ සිරුරට දැනෙන උණුසුම ඉහළ යා හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු උතුරුමැද නැගෙනහිර සබරකමුව බයඹ පළාත් සහ කොළඹ ගම්පහ හම්බන්තොට සහ මොනරාකල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට සහ සිවල් සහිත ස්ථානවල රැඳී සිටීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දී සිටිනවා. දැන් විදෙස් පුවතක්. ඉරානයේ වරායන් අවහිර කිරීම අත්හිටුවීම සඳහා ඇමරිකාවට අවසන් දිනයක් ලබා දෙන බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා. එම බලකාය සඳහන් කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමුදා මෙහෙයුමක් හෝ ගිවිසුමක් තෝරා ගත යුතු බවයි. ඇමරිකාව සමග නැවත යුද්ධයකට එළඹීමට සූදානම් බවද ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසුවා. එම බලකාය සඳහන් කළේ ඇමරිකාව කිසිදු ගිවිසුමකට කැපවී නොමැති බවට සාක්ෂි පෙන්නුම් කරන බවයි. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30.
0: සියත ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය කවුරු මොනව කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700.
3: සියත සතියන්.

0: හවස පහයි විනාඩි 12යි. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය, අපි ගැන හිතන, අපිටම හරියන තැන.
2: සතියන්ති අඩුම මිල පෙරලිය වන්නක කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි, අපේ මිල රුපියල් 200යි. අන්නාසි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 370යි, අපේ මිල රුපියල් 300යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 මැයි මස පළමුවනිදා සිට 4 වෙනිදා දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට

0: තමන්ගේම කියල ට්‍රක්ටරයක් ගන්ඩ හාවස්තරයක් ගන්ඩ ලොරියක් නැතම් පොඩි කාර එකක් ගණ්ඩ ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්ඩ අද හෙටම සර්වෝධය ඩෙවලප්මන් ෆයිනෑන්ස එකට ගියානං අද හන්නැතිවාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවා? සල්ලි ආපහු ගෙවන්ඩ තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගණ්ඩකු කෝල් එක අහන්නකු. යලට මහට ගෙවන්ඩ දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් වැඩ්ඩෙක් නෙති.
1: හෙලෝ සර්, මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
2: මොන ඩීටේල්ස්ද? කවුද මේ
1: සර්? අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
2: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
1: සර්ගේ කාඩ් එක ඉස්සරහ තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සෙ තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකේ තියෙන OTP එක දැනගත්තා නම්
2: ඒයි මගේ ඉන සයිස් එක දැනගන්න ඕනේ.
1: මොකද්ද සර්?
2: මගේ ඉන සයිස් එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන්න, ස්කෑමරයා.
1: නෑ සර්,
2: නෑ මේ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝර ගන්න කපුරුකෙන් විතරයි.
1: එහෙමද?
2: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
1: එහෙමත් පුළුවන්ද?
2: පුළුවන්නේ නැහැ. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙකර් ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු ගෙනවා.
1: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
2: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
4: After A-levels construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slit BSc honors quantity surveying degree එකට enroll වෙන්න. BIM AI modern tech එක future ready QS professional කෙනෙක් වෙන්න අදම අයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk.
5: අම්මේ, මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
6: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
5: අම්මා වෙතින් මට වටිනවනේ.
7: මවුවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
8: RG හිස්තනක් KW කියලා ටයිප් කරලා 39:47 SMS කරන්න.
9: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
10: Powered by Bid to Win.
11: අම්මා, මට අද ක්ලාස්. ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
1: ආමේ, මටත් අද ප්‍රැක්ටිස්. ස්නැක් එකක් ගන්න ඕනේ.
12: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
13: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ සියත FM.
14: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5වසරේ ඉඳන් 11වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
14: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සපල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13:19.
15: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: හවස පහයි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: සිරිවෝඩ් සමාජකයන් සඳහා කාගිල් සොත්සටිවෙතින් මෙගාවට්ටම් එන්ජෝයි පිරිසිදු පොල්තෙල් ඉතිරි රුපියල් 245යි කොකා කෝලා ඉතිරි රුපියල් 100යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 240යි පෙයාස් නැචරල්ස් කොකුම් බේබි සමාන් මල්ටිපැක් ඉතිරි රුපියල් 210යි කාගිල් සොත්සටි
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මෝබේල් ගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න
4: මේ පාරසියත ක්‍රෙස් වෙමින් ඔබට ලංසු තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට
3: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි
4: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න
5: Theater Crazy Win Desi Sekurada House Pahata
6: Powered by Bid to Win
7: Tatte menno oy ay ay ay kiyala sindu viral wela
8: Duweka Facebook ekata dannada
7: Facebook itarak nevey man oy dennawa Sita TV Voice of Family ekata register karanna
9: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
10: සියත Voice of Family.
11: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
12: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද එම් ආශ්චර්ය වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
4: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි
12: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්
10: සියත සතියන්ත

0: හවස පහයි විනාඩි 45යි.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ.
1: උදේ 7:50ට.

0: After A-levels future ka change karanna science use karanna ready da high-tech labs research and innovation samaga next gen scientist kenek wenna slit bsc honors biotechnology degree ekata enroll wenna pivisena www.slit.lk slit evolve beyond
1: excite ganna lakkeka charge karaganna excite battery ek meledi gena warranty ek activate kara sama satyekama angal 55 led tv ekak dina ganna
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
3: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
5: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනා කරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011 544 5000
6: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවකි. ඒත් ඉතින් O-level දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. A-level උත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
7: ගිහන්. හැබැයි එකක්
6: ආ, ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස්ට් ගේ. හැබැයි සින්දු දෙකක්.
8: ඔයලු දැසිනකන් කගේද
9: සතියේ දවස් පහේම උදේ 10ට
6: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: දොරකුළු වැරෙන මතක සේප්පු.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියාමම අහන් ඉන්නවා.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: රැයක් පුරා විඳින පැයක්. රැදායයි. ගීතායයි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව සංස්ථාව පහතයි. විදුලි පාරිභෝගිකයන්ට සහනයක්. දිස්ත්‍රික්ක 18ක් හෙට උණුසුම් වෙයි. ඉරානය යළි යුද්ධයකට සැරසේ.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: හවස 6 විනාඩි 10යි.
1: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුන් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු. විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුන් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 0115 93 93 93.
2: Pizza Factory. Family, friends and pizza.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
4: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
5: Welcome to Bangkok, Thailand. Hi, මම ශේනිය, ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ් වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව. හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා. ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. ගලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0857 හත්සිය හැත්තෑ හත.
6: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
7: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
2: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
1: අම්මා වෙතින් මට වටිනවනේ.
0: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන්ින්ම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
4: powered by bid to win.

0: අසහයයි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව සංස්ථාප පහතයි. වාහන මිල යළි ඉහළ යන ලකුණු. දිස්ත්‍රික්ක 18ක් හෙට උණුසුම් වෙයි. ඉරානය යළි යුද්ධයකට සැරසේ.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: කවුරු මොනවා කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 011 4700.
1: ලෝක වෙළඳපොලේ අප්‍රේල් මාසයේ ඉන්ධන මිල ගණන් වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ නැංවූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නිත්‍යකුමාර සඳහන් කළේ ජනතාව අසීරුතාවයට පත් නොවන අයුරින් ඉන්ධන මිල ඉහළ නැංවූ බවයි.
3: ලෝක වෙළඳපොලේ තත්ත්වයන් හා ගලපලා අවශ්‍ය කරන තෙල් මිල දී ගැනීම ස්ථාවර කර ගැනීම සඳහා අවශ්‍ය කරන මිල ඉහළ දැමීමක් තමයි කරේ. නමුත් ඒක දරාගත හැකි මට්ටමට වැඩි කළ යුතු නිසා තමයි පොඩි ගණකින් වැඩි කරලා ටිකටම පවත්වාගෙන යන්න උත්සාහ ගන්න. රජයෙන් රුපියල් 100ක් ඩීසල් සඳහා, පෙට්‍රල් සඳහා රුපියල් 20කුත් ලබා දෙනවා. ඒ අනුව ගත්තාම කන්තෙල් නීතිගත සංස්ථාව තවත් සුළු ප්‍රමාණයක් දරා ගන්නවා. ඒ අනුව දැන්ට වැඩි කළ යුතු ගානට වැඩි අඩුවෙන් වැඩි කළා තියෙන්නේ.
1: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ නැංවුණු ලැබුවා. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ තිබුණු අතර එහි නව මිල රුපියල් 392ක්, සුපර් ඩීසල් ලීටරයක මිල ඉහළ නැංවා 10 රුපියල් 15කින්, සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 458ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ තිබුණා. එහි නව මිල රුපියල් 470ක්. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නැංවුණු ලැබුවේ රුපියල් 12කින්. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 410ක් ලෙසයි. භූමිත ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 265ක් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට සාපේක්ෂව IOC සමාගමද ඔටෝ ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළ නැංවුණු ලැබුවා. IOC සමාගම ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ නැංවා ඇත්තේ රුපියල් 392ක් දක්වායි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 410ක් ලෙස ඉහළ දමා තිබෙනවා. අනිකුත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවන බවයි IOC සමාගම සඳහන් කළේ. සිනොපෙක් සමාගමද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සාපේක්ෂව සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ඇති. මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මෙවර විට පහළ ගොස් තිබෙනවා. WTI බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 101.9ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 108.2ක් ලෙස සටහන් වී තිබෙනවා. රට තුළ පවතින ඉන්ධන සංචිත සඳහා මිල ගණන් ඉහළ නැංවීම අසාධාරණ බවයි ජනතාව සඳහන් කළේ.
4: මොනා කරන්නද ඉතින් රටේ පස්ස තමයි දෝවා. මොනා කරන්නද යන විදිය ඕකන්නේ.
5: මොකද හිතෙන්නේ? යන දෙයක් නැහැ ඉතින් වෙන දෙයකට මොන දෙන මොනා කරන්නද?
6: දරා ගන්න අමාරුයි කියලා නේද? මගෙන් තුනත් අපි ආදායම් වෙන භාගයෙන් භාගයක්ම තෙල් වලට තමයි සල්ලි යන්නේ.
7: ලංකාව ඇතුලේ තියෙන ඩීසල් ටික නිකන් බොරුවට ගණන් කර කර ඇර මිනිස්සුන්ව මරන් කරනවා මේක. ඒකනේ කරන්නේ. ඇත්ත කතාව.
6: දරා ගන්න අමාරුයි ඉතින් මොනා කරන්නේ රස්සා කරගෙන යන්නද බැහැ නේද?
8: ඒක අඬු ඉන්නද බලාපොරොත්තු වෙන්නේ. අපි වැඩ කරලා අපි අතේ පහෙන් අපි කනවා.
9: අවුලක් නැහැ ඉතින් 100ක් ඇඩි වෙච්ච අද 12ක් වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමා කිව්වනේ ඉදිරියේ බලාපොරොත්තු වෙන්නේ වැඩි වෙයි කියලා. ඒ බොරතෙල් ගාන වැඩි කරන්න දෙන්නේ ගාන වැඩි වුණොත් ගහන්න වෙනවා.
1: ජූලි පළමුවනද බස් ගාස්තු සංශෝධනයක් සිදුවන බව ලංකා පෞද්ගලික බසිමෙන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.
10: මේ රුපියල් 10 අපිට බස් ගාස්තු වල ගැලපීමක් කරන්න හැකියාවක් නැහැ. පාඩු පිට තමයි බස් ධාවනය කරන්නේ. මේ රුපියල් 10ත් ඒ පාඩුවට එක්කව වෙනවා. එතකොට කෙටි ගමන් සේවාව වල සාමාන්‍යයෙන් රුපියල් 500ක වගේ දිනකට පාඩුවක් සිද්ධ වෙනවා. ඒ වගේම දුර ගමන් සේවාව වලත් රුපියල් 1500ක වගේ පාඩුවක් දෛනිකව සිද්ධ වෙනවා. ඉතින් මේ පාඩුව අපිට දරා ගන්න වෙනවා ජූලයි මාසෙ වෙනකන්. මොකද ජූලයි මාසෙ පළවෙනිදා තමයි වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ අනිත් පරිවැයන් එක්ක. මම හිතන්නේ ජනතාවට
1: ත්‍රිරෝද රථවල දෙවන කිලෝමීටරේ ගාස්තු හෙළනවන්නේයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමේ ලේකම් රෝහණ පෙරේරා ඉල්ලීමක් කළා.
11: අපි දෙවෙනි කිලෝමීටර් රුපියල් 10කින් වැඩි කරන්න කියන එක තමයි මාර්ගස් ප්‍රවාහන අධිකාරියේ බස් නායක පළාත් ඒ මිල පාලන කමිටුවෙන් ඉල්ලීම කරන්නේ.
1: බස් ගාස්තු ඉහළ නැංවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලන් මිරැන්ඩා පැවසුවේ ඉදිරියේදී ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගියහොත් බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද මෙවන විට සමාලෝචනය කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙම මාසයේ සිට පාසල් ප්‍රවාහන සේවා ගාස්තුද ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි සඳහන් කළේ රියතුරන්ට දෙමාපියන් සමග සාකච්ඡා කර ගාස්තු ඉහළ දැමීම සිදු කරන ලෙස උපදෙස් දී ඇති බවයි. ඉන්ධන මිල වැඩිවීම හමුවේ ගෑස් මිල සංශෝධනයක් සිදුවහොත් ආහාර මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කළේ. ඉන්ධන මිල වැඩි කිරීම හමුවේ ධීවර කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි තත්වයට පත්ව ඇති බව බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරොන් මෙන්ඩිස් පැවසුවා.
12: ඇත්තටම ගොඩක් බලපෑම් වෙලා තියෙන තුන කරන බෝට්ටු ඒගොල්ලෝ තමයි තෙල් ගොඩක් පුච්චන්නේ. ඈත දියම ගිහිල්ලා මාළු අල්ලගෙන ඩොලර ඩොලර ගේන්නේ. ඒගොල්ලන්ට තමයි මේකෙන් වැඩිම බලපෑම් වෙලා තියෙන්නේ. ඒකම මොකද ලෝක වෙළඳ බලේ මාළු මිල වැඩි වෙලා නැහැ. අපේ වියදම් වැඩි වුණා. ඒ මාළු මිල 1000 මිලම තමයි අද. තවත් රුපියල් 10කින් වැඩි වුණා. තෙල් ලීටර 15000කට 10 කියන තවත් ලක්ෂ ගාමාරක් විතර වැඩි වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 15000 වැඩි වුණා පහු ගියවස් ටිකේ. තවත් 3 ලක්ෂ ගාමාරක් කරනවා. හරි අමාරු. ඉතින් මේක කරගෙන යන්න
1: මාසකට විදුලි එකක 190ට වඩා අඩුවෙන් විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි බිල සහනාධාරය ලබා දීමට නියමිත බව රජය පවසනවා. රුපියල් බිලියන 15ක් ඒ සඳහා මහා භාණ්ඩාගාරය මගින් වෙන් කර ඇති බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ.
13: උදාහරණයක් හැටියට ගත්තොත් අපි ඩීසල් වල ලංකාවට මේ වෙනකොට ඇත්තටම මාකට් මිල ගත්තොත් රුපියල් 750කට ආසන්න මුදලක් වෙනවා. නමුත් අපි ඒකට සඳහා මිල නියම කරලා තියෙන රුපියල් 392ක් පමණයි. ඒතකොට ඉතිරි මුදලෙන් කොටසක් අපිට රුපියල් 100ක් රජයෙන් ලැබෙනවා. ඉතිරි කොටස අපි අනිත්‍ය තෙල් නීතිගත් සංස්ථාව හැටියට දරා ගන්නවා. අපි හිතනවා අවුරුදු අවසානයේදී අනිත්‍ය තෙල් නීතිගත් සංස්ථාවට පාඩුවක් නොලැබෙන විදියට අනිත් මාසවලින් අපිට ලැබිච්ච ලාභය මැයි මාසයේ අපි ලබන පාඩුව දරා ගන්න පුළුවන් කියලා. එනිසා අපි කල්පනා කරන්නේ මාසෙන් මාසෙට ලාභදායී ආයතනයක් හැටියට පවත්වාගෙන යනවට වඩා අවුරුදු අවසානයේදී අලාභයක් නොවන විදියට තමයි අපේ ව්‍යාපාරික සැලැස්ම අපි සකස් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව සඳහා.
1: සමාජ ආරක්ෂණ බද්ද 2.5%කින් ඉහළ නැංවීම සහ ඩොලරේ අගය ඉහළ යාම හමුවේ අනයිනික වාහනවල මිල ගණන්ද ඉහළ යා හැකි බව ලංකා වාහන අනයිනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ප්‍රසාද් මානගේ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
14: අවුරුද්දේ වාහන ආනයනය ඕපන් කරන වෙලාවේදී ආණ්ඩුව දැම්මා ආනය ලංකාවට ඇවිල්ලා එක මාස තුනක් ඉක්මුවාට පස්සේ එක මාසෙකට 100%ක දඩයක් 140%ක් දක්වා පරිමයක් යටතේ දඩයක් පැනෙව්වා. අවුරුදු පහක් මේ ඉම්පෝට් එක තිබුණ නැහැ. අපි ආණ්ඩුවට කියන්න කැමති පුළුවන් නම් මේක අඩුතරෙන් මාස 6ක් මාස 7ක්වත් හැට ගිහිල්ලා මේ 100%ක් පමුණවන්න කියලා. මොකද මේ දඩේ පැනෙව්වම මේ ව්‍යාපාර කරගෙන යන අමාරු වෙනවා. අපි දන්නවා වාහනය කාට ගෙනල්ලා එකපාරට ඉක්මන ගන්න බෑ. මේ වාහනය අපිට මේ සියලු ඩියුටිත් ගෙවලා යල්ල ගෙනල්ලායි අපි මේක ෂෝරූම්
1: හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර රථයක් ලක්ෂ 3කින්ද, ටොයටා රේස් වර්ගයේ මෝටර රථයක් ලක්ෂ 2කමාරකින්ද, වැගනා රථයක් ලක්ෂ 1කමාරකින්ද ඉහළ යා හැකි බවයි ප්‍රසාද් මානගේ පැවසුවේ.
14: වාහනවල මිල ඉදිරියට එන ස්ටොක්ස් වල මිල ඉහළ යාමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් සුසුකි වැගනා රථයක් ලක්ෂ 1කමාරකින්, හොන්ඩා වෙසල් වගේ රථයක් ලක්ෂ 3ක් වගේ ප්‍රමාණයකින්, ටොයටා රේස් වගේ රථයක් ලක්ෂ 2කමාරක් වගේ ප්‍රමාණයකින් මේ SSCL එකකින්ද ඩියුටි වැඩි වෙන chance එක තියෙනවා. මොකද මේ SSCL එක වදින්නේ වැට් එකට කලින්. ඒතකොට SSCL එකට වැට් එකක් වදිනවා. ඒත් මේ ඉෆෙක්ට් එක පොඩ්ඩක් ඩබල් වෙලා තමයි වදින්නේ. ඒ මිල ඉහළ යාමක් අපිට දකින්න පුළුවන් පළවෙනි දැන් පස්සේ.
1: පසුගිය මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 195ක වාහන මෙරටට ගෙන්වා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා. සමස්ත වාහන ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 2.47ක්. වාහන ආනයනය මත පැනවෙන සමාජ ආරක්ෂණ බද්ද පසුගිය පළමුවනදා සිට ක්‍රියාත්මකයි. භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් ආරම්භ කර ඇති බව රජය පවසනවා. අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළේ වාද වෙත අදහස් දක්වමින්.
15: මුදල් අමාත්‍යාංශය පැත්තෙන් අභ්‍යන්තර පරීක්ෂණකු සිදු වෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහුගිය පෙබරවාරි මාසෙ සිදු කරන ලද පැමිණිලනෝ කටයුතු සිදු වෙනවා. මොකද අපිට ඕනකම තිබෙන්නේ චේතනාන්විතව යම් ලදාහාරියෙක් හෝ ලදාහාරියෙක් කීප දෙනෙක් මේකට සම්බන්ධ වුණාද කියන එක හොයාගන්න. එම නොවුනා නම් මෙවැනි දෙයක් අනාගතයේ සිදු වන්නට අවශ්‍ය කරන ශක්තිමත් යාන්ත්‍රයක් සකස් කරගන්න එක. ඒ අනුව ඒ දෙපැත්තෙම අපි කටයුතු කරගෙන යනවා.
1: පොලිසිය සඳහන් කළේ සිද්ධියට අදාළව මෙවර විට පාර්ශව රසකකින් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවයි. මීළඟ නඩු දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම උද්‍රත අධිකරණය වෙත බාර දෙනු ඇති. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ ජංගම දුරකථන සහ පරිගණක දත්ත ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර ස්වාධීන රාජ්‍ය පරිපාලන ව්‍යුහය දේශපාලනීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
16: මේ මොහොත වන විට වර්තමාන රජය සුපුරුදු ආකාරයට තමන්ගේ දේශපාලනීකරණය ප්‍රවර්ධනය කිරීම, සෑම අංශයක් තුළම තමන්ගේ දේශපාලන අනුසක ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල දැවැන්ත ලෙස ක්‍රියාත්මක කරන්නට කටයුතු කළ තිබේ. අපි මේක නම් කරලා තිබෙන්නේ පැලවත්තේ තෙවෙනි ඇස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හැටියට.
1: අධිකරණයේ විභාග කරන නඩු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ප්‍රකාශ නිකුත් කිරීමට බලයක් නොමැති බව සමගි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මොජිබ රහමාන් මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
17: ජනාධිපතිතුමා පැහැදිලිවම දිනවකවානු කියලා ඒ නඩු තීන්දුව ගැන එතුමා ප්‍රකාශයක් කළා. ඒක එක පැත්තකින් අධිකරණයට අපහාස කිරීම. අනිත් පැත්තෙන් අධිකරණයේ නඩු වහන විනිශ්චයකාරවරුන්ට අනියම් ආකාරයේ බලපෑමක් ජනාධිපතිතුමා කරා. ඒක පිළිගන්න බෑ.
1: මාලදිව ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු නිල සංචාරක් සඳහා අද දිවෙනට පැමිණියා. ඔහු සමග පැමිණි පිරිස අතරට දූත පිරිසෙහි 20 දෙනෙකුද තුලත්. අද පසුර 5:33ට මාලදිවයිනේ මාලිනුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-116 තරණ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. ඔවුන් පිළිගැනීම සඳහා පැමිණ සිටියේ අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියයි. මාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද සිට ලබන 6 වනදා දක්වා කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. මේ අතර රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස අද දිවෙනට පැමිණියා. ඒ 3 දින නිල සංචාරයක් සඳහායි. සංචාරය අතරතුර රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. දිස්ත්‍රික්ක 18කට හෙට දිනේ සිරුරට දැනෙන උණුසුම ඉහළ යා හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව, වයඹ පළාත් සහ කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මොනරාකල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට සහ සෙවන සහිත ස්ථානවල රැඳී සිටීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දී සිටිනවා. ඉරානයේ වරායන් අවහිර කිරීම අත්හිටුවීම සඳහා ඇමරිකාවට අවසන් දිනයක් ලබා දෙන බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා. එම බලකාය සඳහන් කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමුදා මහිමක් හෝ ගිවිසුම තෝරාගත යුතු බවයි. ඇමරිකාව සමග නැවත යුද්ධයකට එළඹීමට සූදානම් බවද ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසුවා. එම බලකාය සඳහන් කළේ ඇමරිකාව කිසිදු කිවිසුමකට කැපවී නොමැති බවට සාක්ෂි පෙන්නුම් කරන බවයි. ඉරානයේ එවා ඇති කරුණු 14කින් සමන්විත යෝජනාවලිය කඩිනමින් සමාලෝචනය කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවා. එහෙත් කිවිසුමකට එළඹිය හැකියි තමන් නොසිතන බවයි ට්‍රම්ප් සඳහන් කළේ. ආක්‍රමණශීලී නොවන බවට සහතික වීම, නාවික අවහිරයන් ඉවත් කිරීම සහ ලෙබනනයට පහර දීම අවසන් කිරීම ආදී කරුණු 14ක් එම යෝජනාවලියට ඇතුළත්. ආසියානු විසිකිරීමේ තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රෙදී පදක්කම දිනා ගැනීමට සුමේධ රණසිංහ සමත් වුණා. ඔහු හිදී දැක්වූ දක්ෂතාවය මීටර් 76.95ක්. හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ රෙදී පදක්කම දිනා ගත්තා. එහිදී ඇය වාර්තා කළ දුර මීටර් 56.79ක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි මාසයේදී බටහිර ඉන්දිය කොදව සමග තරඟ සංචාරක නිරත වීමට නියමිතව තිබෙනවා. සංචාරය අතරතුර එක් දින තරඟ 3ක්, විස තරඟ 3ක් සහ ටෙස්ට් තරඟ 2කට ක්‍රීඩා කරනු ඇති. දෙරට අතර එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ ජුනි 3 වනදා සිට 8 වනදා දක්වායි. 2020 තරගාවලිය ජුනි 11 වනදා සිට 14 වනදා දක්වා පැවැත්වෙනවා. ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ ජුනි 18 වනදා සිට ජූලි 7 වනදා දක්වායි. ජලි සිරස්තල ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව සංස්ථාව පහදයි. වාහන මිල යලි ඉහළ යන ලකුණු. දිස්ත්‍රික්ක 18ක් හෙටවනු සුම්බෙයි. ඉරානය යළි යුද්ධයකට සැරසේ. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදැස්සන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: පුරා සෙරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: කරා කියන්න බැරි නම් කුරා කියන්න. ඒත් බැරි නම් කිරා කියන්න. හැබැයි මූවී එක බලන්න. කරා මූවී එකේ නම ගැන ප්‍රශ්නයක් ආපු වෙලාවේ සුපර් ඇක්ටර් ධනුෂ් එහෙම කියලා තිබ්බා.
2: இந்த செயலானது உலக பொருளாதாரத்தில் பெரும் தாக்கத்தை ஏற்படுத்தும் என்று அஞ்சப்படுகிறது.
3: එයා මේන් කැරක්ටර් කරන මේ කරා මූවී එකේ නම 2021 කලින් වෙන කෙනෙක් රෙජිස්ටර් කරලා තිබුණා කියලා තමයි ප්‍රශ්නයක් ඇවිත් තිබුණේ.
1: කොහොම හරි දැන් මේ ප්‍රශ්න හැම එකක්ම ඉවර කරගෙන ෆිල්ම් එක නම් රිලීස් වුණා.
3: ධනුෂ්ගේ මේ කරා මූවී එක ඩිරෙක්ට් කරන්නේ විග්නේෂ් රාජා.
1: ධනුෂ් එක්ක ෆීමේල් මේන් කැරක්ටර් කරන්නේ මමිතා බයිජු.
4: කන්නමාය කන්නමාය කන්න කුල නීදා නඩියේ
3: 1991 ගල්ෆ් යුද්ධය වෙලාවේ ඉන්දියාවේ සිද්ධ වුණු කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.
5: එංග පුටාර
6: ඔරුගාලේ අපිට වර
1: සිද්ධ වුණු නමේ ප්‍රශ්නෙත් එක්ක ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින් ඉඳන්ම ෆෑන්ස්ලා අතර නිවුස් මවපු මේ ෆිල්ම් එක සුපර් හිට් එකක් වෙයි කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ.
7: ඉන්නකව කණ්ඩිපම අටුවා සර්. ඔන්න උයිරෝඩ ඉල්ලපොනම.
0: Talk of the Town.

0: Afterlivers AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන Slit Business School industry එකට ready කරන practical learning එක අදම ආයුධම් කරන්න පිවිසෙන්න www.slit.lk Slit evolve beyond.
1: Excite ගන්න, luck එක charge කරගන්න. Excite battery එක වෙලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
2: Ah hello sir, මේ සර්ගේ order එක confirm කරන්න මට පොඩ්ඩක් සර්ගේ card details දෙන්න පුළුවන්ද?
3: මොන details ද? කවුද මේ?
2: සර් අපේ website එකෙන් order එකක් දාලා තිබ්බනේ.
3: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
2: සර්ගේ card එක ඉස්සරහා තියෙන අංක ටිකයි card එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ phone එකට එන OTP එක දැනගත්තා නම්
3: ඒයි මගේ insights එක දැනගන්න ඕනේ නැත්.
2: මොකද්ද සර්?
3: මගේ insights එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන scam කරන scammer යා.
2: නෑ සර්.
3: නෑ මේ මම ගන්න එපා. අපි order කරලා තෝරගන්න කපුරුකෙන් විතරයි.
2: එහෙමද?
3: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ sites වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම site එකනේ කපුරුක.
2: එහෙමත් පුළුවන්ද?
3: පුළුවන් නේ නං. කපුරුක site එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
2: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
3: පාපිස්සක් නැත්තම් ඔය scam කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් order කරලා පාපිස්සක් ගෙන්න ගනි.
4: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා.
5: ඔව්.
4: ඔයාගේ සතුටට හේතුවක් මම
5: වෙන්න try කරනවා. මේ මාස ගානකම තාම එක දවසක්වත් එහෙම වී ගන්න දරුවනේ.
6: ලාටන්. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදාසිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
7: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: හැකර් යකා ගෙට පැනලා
2: අපි කිසිවක් සැලකිලට නොගෙන අපේ ගමන යනවා.
3: ඔය වගේ තව තව කොපමණ දේවල් හඟවගෙන ඉන්නවා.
4: අපි යාළුවෝ ඉන්න ඕස්ට්‍රේලියාවේ. යා කරපු රැකියාව ගැන අපිට කියන්නත් ලැජ්ජයි.
5: කීසිතෝ ඉන්නවනම් ඒ අයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: හැකර් කියලා Taman කැමති account number එකට සල්ලි දාලා තියෙනවා.
6: බණ්ඩාරි සල්ලි ගේන්න ඕනි කියලා එකක් දෙකක් තත්ත්වයද?
7: වගකීම අපි අත්හැරලා නැහැ.
4: හැකර්ලට පින් සිද්ධ වෙන්න දැනට බේරිලා ඉන්න.
8: මන්ද මානසික කන්නේ මත්තම දැන් ඔය විපක්ෂකලා ඉන්න.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0721132777
12: ගැලපින නම ගැලපිනම තැනට කැන්ටි නුවරට
13: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසු 1 කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි දේශීය සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි කීරි පොන්නි සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි දේශීය රතු කකුල් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 190යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නවලංගු වන්නේ 2026 මේ මාස පළමු වෙනිදා සිට 3 වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
14: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 011 5 93 93 93.
15: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන් පිට්සා.
16: After A-level Tech World එකේ game changer කෙනෙක් වෙන්න ඔයත් කැමතිද? Slit Computing degrees එක, AI coding, industry exposure, real life projects වලින් ඔයාගේ skills level up කරගන්න. දැන්ම apply කරන්න පිවිසෙන්න. www.slit.lk. Slit evolve beyond.
17: මේ මාර හුට්ට අපරණි මම වෙලා තියෙන්නේ.
18: ඇයි?
17: ඇයි නෙවෙයි හවසට නටවන්න වෙන්නේ නැයි?
18: ආ නටු.
17: මේ විහිළු නෙවෙයි බං අද සුරම්මියාගේ birthday එක මට තෑග්ග ගන්න අමතකුණා.
18: අයියෝ ප්‍රශ්නද බං tag ගාලා කපුරුගෙන් order කරපන්කො.
17: අනේ මේ online love කර ඉන්න බෑ බං අනිත් එක මගේ phone එක display එකක් ගිහින් තියෙන උඹ දන්නවනේ.
18: ඉතින් බං තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13 37 ගහපන්කෝ.
17: ඇයි සුරම් යන්න කලින් මාව ඇම්බියුලන්ස් එක පටවලා උඹට හොස්පිටල් යවන්න ඕනේ?
18: මොන ඇම්බියුලන්ස් එකක්ද මං ඒ වෙන නම්බර් එක? මේ 13 37 කියන්නේ කප්රුකෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
17: ඈ එහෙමත් පුළුවන්ද?
18: ඔව් බං ෆෝම්ස් පුරවන්න, ඇඩ්‍රස් දෙන්න, කාඩ් ඩීටේල්ස් දෙන්න, ඔය මොන මගුලක්වත් ඕනේ නැහැ මං කතා කරා tag ගාලා ඕඩර් කරා.
17: ඕක ගන්න බෑ ගන්න බෑ කලබල කරන්න එපා. හෙලෝ කප්රුක?
18: ඈ
19: සරයි. ඉතින් අයියා වාගේ

0: Theatre, hot and spicy with Sudhu Kochi. Anugrahaya.
1: අම්මා වෙතින් මට වටිනවනේ.

0: වෙන් දේසි සිකුරාදා හවස පහට
1: powered by bid to win.
2: අම්මා මට අද ක්ලාස් ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
3: ආමේ මටත් අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
4: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
5: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ සියත FM.
6: ප්‍රශ්න හතරයි. පොකට් මනි රුපියල් 5000යි. 5වසරේ ඉඳන් 11වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-152-151 එකට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය.
6: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%. සපල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
7: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: රාත්‍රී 7යි විනාඩි 26යි. වේලාව ඔබ වෙත ගෙනාවේ. මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරන්න.
1: රිවෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 270යි. කිස්ට් තක්කාලි සෝස් ඉතිරිය රුපියල් 125යි. ඇස්ට්‍රා ඉතිරිය රුපියල් 280යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉකෝ පැක් ඉතිරිය රුපියල් 210යි. කගිල්ස් ෆුඩ් සිටි
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකො අහසින්.
4: නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකො.
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක්
3: වත්. ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානහ උස්ස ගන්නපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
6: රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
13: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
16: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
18: කිරි ගොවි දිවි සරුවේමයි
19: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
5: ආ එහෙමත් පුළුවන්ද?
19: පුළුවන් නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කරනවා.
1: ඩිඩේ හැටියට quality විසඳුම WD-40 demo within. Original WD-40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1350 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
15: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාමන් අහන්නේ නැහැ.
4: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
8: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
4: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
6: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
3: මේ පාර සියත ක්‍රෙසිවෙම් මැසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
6: ස්වර්ණමහල් ජුවලස් විතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියන්නේ.
3: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
7: Theater Crazy Vendesi.
20: සිකුරාදා හවස පහට.
21: Powered by Bid to Win.
22: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
23: දුවේක Facebook එකට දැම්මද?
22: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
23: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
24: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
25: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
26: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. සරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
27: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
26: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
28: සියත සත්‍යන්තය.

0: iTunes අසුවට CDB run ණය රත්තරන් ණයදී නිස්තරම්ම තැන
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech aluminium උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න Swiss Tech aluminium ගන්න ඕනි හොඳම තීරණය.
2: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
3: මොකද්ද මහත්තයා?
2: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: After A level slit එකේ modern technology සහ practical expertise සමගින් civil, mechanical, mechatronics, materials, electrical and electronics engineering. ඔයාගේ next level future path එක මෙන්න. දැන්ම apply කරන්න පිවිසෙන්න. www.slit.lk. Slit evolve beyond.
5: මතකද? ඒ ස්තිහා බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: හෙලෝ සර්, මේ සර්ගේ රෝඩ එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
3: මොන ඩීටේල්ස්ද? කවුද මේ?
2: සර්, අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
3: ඔව්, දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
2: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකේ තියෙන OTP එක දැනගත්තා නම්
3: ඒයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ.
2: මොකද්ද සර්?
3: මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන්න, ස්කෑමරයා.
2: නෑ සර්.
3: නෑ, මේ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝර ගන්න කපුරුකෙන් විතරයි.
2: එහෙමද?
3: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
2: එහෙමත් පුළුවන්ද?
3: පුළුවන් නේ නැහැ. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙකර් ටූල් එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
2: අනේ, අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
3: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
4: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් O level දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. A level උත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
5: ගිහන්. හැබැයි එකක්.
4: ආයි, ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
6: ඔයනු දැසිනකන් කගේදෝ.
7: සින්දු සියතා. සතියේ දවස් පහේම උදේ 10ට.
4: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: කීලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා?
2: ඕ
1: ඔයාගේ සතුටට හේතුවක් මම
2: වෙන්න ට්‍රයි කරනවා. මේ මාස ගානකෝ තාම එක දවසක්වත් එහෙම වී ගන්න
3: නරුවන්. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
4: අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: සතියන්තයේ අඩුම මිල පෙරළිය. වණ්ඩක කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 200යි. අන්නාසි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 370යි. අපේ මිල රුපියල් 300යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 මැයි මස පළමුවනිදා සිට 4 වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: අම්මා, මට අද ක්ලාස්. ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
3: ආමේ, මටත් අද ප්‍රැක්ටිස්. ස්නැක් එකක් ගන්න ඕනේ.
4: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
5: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා.
6: ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ සියත FM.
7: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
7: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් ආරම්භන වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම ආරම්භන්න. අමතන්න 13.99.
9: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
10: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
11: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
12: අම්මේ, මෙන්න ඔයාට මගෙන් තෑග්ගක්.
13: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
12: අම්මා වෙතින් මට වටිනවනේ.
14: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 1,50,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලංසුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
15: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
16: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
17: powered by bid to win.

0: රාත්‍රි 8යි විනාඩි 30යි. වේලාව ඔබ වෙත ගෙනාවේ. මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු. ඩොරගුල් වැරෙන මතක සේප්පෝ.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලෙ එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න. මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
3: මේ පාර සියත ක්‍රෙසිවෙම් මැසින් ඔබට ලංසු තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න. මෙන්න මෙහෙම ලංසු තියමි.
3: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
4: Theater Crazy Win Desi Sikurada Hawasa Pahata
5: Powered by Bid to Win
6: Tatte menno ayayay kiyala sindu viral vela
7: duweka Facebook ekata dammada
6: Facebook itarak nevey man oy dennawa Sita TV Voice of Family ekata register karanna
8: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
9: Sita Voice of Family
10: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
11: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. සරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
3: 2026 Platinum Excellency සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූ වගයි.
11: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: යසුවටයි 300 CDB run ණය රත්තරන් ණයද නිස්තරම්ම තැන
1: නඩත්තු වේදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද
3: මොකද්ද මහත්තයා
2: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: මතකද AS 30 බලාගෙන

0: ජුලියට්ට වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා.
3: ඔව්.
2: ඔයාගේ සතුටට හේතුවක් මම
3: වෙන්න try කරනවා. මේ මාස ගානකම තාම එක දවසක්වත් එහෙම වී ගන්න දරුවනේ.
4: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
5: අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 7 7
2: ලොවම රසයෙන්ම විතකල ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානටෙක් වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 0.115 93 93 93.
3: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන් පිට්සා.
4: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
5: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
4: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
6: මම පුංචි බයිසිකලෙ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
4: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
7: ගැලපෙන නම ගැලපෙනම තැනට කැන්ටි නුවරට.
8: දයවගේ

0: ಕೇಳ್ತ ಹಾಟ್ ಅಂಡ್ ಸ್ಪೈಸಿ ವಿತ್ ಸುಧು ಕೊಚ್ಚಿ
1: ಅನುಗ್ರಹ
2: ಉಪಕರಣ ಅತಲು ಬಾಂಡ್ ರಸಕಟ ಸಿಯಟ್ ಹಟಾಕ್ ದಾಕ್ವಾ ದೇವಂತ ವಟ್ಟಂ ಸಮಗ ಪೊಳಿರಹಿತ ಪಹಸುಗ ವಿಮೆ ಕ್ರಮ ಲಭಾಗನ್ನ
3: ಅಮ್ಮೇ ಮೆನ್ನೋಯಾಟ ಮಗಿನ್ ಥ್ಯಾಗ್ಗಾಕ್
4: ಅನೇ ರತ್ತರಂ ಪೆಂಡೆಂಟ್ ಗಾಕ್ ಐ ಪುತ್ತೇ ಮೆಚ್ಚರ ವಟಿನ ಥ್ಯಾಗ್ಗಾಕ್
3: ಅಮ್ಮವೇ ತಿಮ್ಮಟ ವಟಿನವನೇ
5: ಮೌವರುಣ್ಗೆ ಅಮಿಲ ವಟಿನಾಕಮಟ ಕೃತಗುಣ ದಕ್ವನ್ನ ಮೆವರ ಕ್ರೇಸಿ ವೆಂದೇಸಿಯನ್ ಮೌವರುಣ್ಗೆ ದಿನಯ ವೆನುವೆನ್ ಸ್ವರ್ಣ ಮಹಲ್ ಜುವೆಲರ್ಸ್ ವೆತಿನ್ ಲೆಬೆನ ಕ್ಯಾರಟ್ ವಿಸಿ ದೆಕಕ ನಿಯಮ ರತ್ರ ನಿನ್ನಿಮವು ರುಪಿಯಲ್ 150,000 ವಟಿನ ಲವ್ ಮಾಮ್ ಪೆಂಡೆಂಟ್ ಎಕ ಅಡುಮ ಲಾಂಸುವೆನ್ ಒಬೇ ಕರಗನ್ನ ದೆನ್ಮ ಕ್ರೇಸಿ ವೆಂದೇಸಿಯಟ ರಿಜಿಸ್ಟರ್ ವೆನ್ನ
6: ಆರ್.ಇ.ಜಿ. ಹಿಸ್ತನ KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
7: Theater Crazy Win Desi. Sekurada Hawas Pahata.
8: Powered by Bid to Win.
9: Amma, mata ada class. Trivial එකට සල්ලි ඕනේ.
10: ආමේ මටත් අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
4: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
11: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ. සියත FM.
6: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: සියත පොකට් මනි.
1: අනුග්‍රහය
6: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5යි සඵල පොලිසියට 4.9යි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න අමතන්න 13.19
12: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook සියත

0: රැනවෙයි විනාඩි 31යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරන්න.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකෝ අහසින්.
4: නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකෝ.
4: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා.
3: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්ස ගන්නපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: දන්න සුපිරි රේඩියෝ ඩබල අත් එක්ක සියත FM breakfast drive අනුග්‍රහය
6: පොළොවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
15: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
16: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
17: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
18: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
7: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
0: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
1: කිරි ගොවි දිවි සරුවේමයි
3: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
6: ආ එහෙමත් පුළුවන්ද?
3: පුළුවන් නේ නැහ. කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
8: දෙදේ හැටියට quality විසඳුම WD-40 demo within. Original WD-40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1350 සිට ඉහළට කොන්දේසි සයිතයි.
2: මතකද? ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සියත ක්‍රෙස් වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
2: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරනින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Van Desi Sikurada Hawasa Pahata
4: Powered by Bid to Win
5: Tatte menno ayayay kiyala sindu viral vela
6: Duweka Facebook ekata dammada
5: Facebook itarak nevey man oy dennawa Sita TV Voice of Family ekata register karanna
7: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
8: Sita Voice of Family
9: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
10: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellency සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූ වගයි.
10: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: සියසුවටයි 300 CDB රන් අය රත්තරන් අයද නිස්තරම්මත
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද
3: මොකද්ද මහත්තයා
2: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery ekmeligena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak dina ganna.
4: Dorakulu werena mataka seppo.
5: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාර්ම් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නැහැ.
4: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
6: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
4: රැයක් පුරා විඳින පැයක්.
7: රැදායයි.
4: ගීතායයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
5: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා.
8: ඔව්.
5: ඔයාගේ සතුටට හේතුවක් මම
8: වෙන්න try කරනවා. මේ මාස ගානකෝ තාම එක දවසක්වත් එහෙම වී ගන්න බැරුවද?
9: ආඩං. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
10: අනුග්‍රහය.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: රාත්‍රී 10 විනාඩි 33යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
2: දොරගුළු වැරෙන මතක සේප්පු.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උර හිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සිට බ්‍රහස්

0: තයිලන්ස් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-0721-132-77. දොරකුළු වැරෙන මතක සේප්පු.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: ලොවම රසින්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
6: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
7: සරයි. ඉතින් යවන්නේ.

0: ಅಂತ ಹಾಟ್ ಅಂಡ್ ಸ್ಪೈಸಿ ವಿತ್ ಸುದು ಕೊಚ್ಚಿ
1: ಅನುಗ್ರಹ
2: අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරට 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
3: ආරීජි හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
4: Theater Crazy Vendesi Sekurada Hawasa Pahata
5: Powered by Bid to Win

0: රාත්‍රී 11:00 විනාඩි 28යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
3: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වහන දෙකක් ගත්තා.
4: ගිහන්. හැබැයි එකක්.
3: ආයි, ඒ ගැන බය වෙන්න එපා. එකම ආඩිස් ගේ. හැබැයි සින්දු දෙකක්.
5: වෙනු බැසිනකම් කගේද?
6: සතියේ දවස් පහේම උදේ 10ට.
3: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව්මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමේ.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Crazy when desi Sikurada Hawas Pahata
3: powered by bid to win
4: Tatte menno ayayay kire sindu viral vela
5: duweka facebook ekata dannada
4: facebook itarak nevi man oy dennawa sita tv voice of family ekata register karanna
6: pauli aadareth ekka oyage talent ekak lankawatama pennanna pauli dennekta ekata sindu kiyanna sita tv tulin obata labena lokuma chance ekak
7: sita voice of family
8: register wenna nama gama vistara 0712800800ට whatsapp karanna
9: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූවකයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: සියස් වටයි තුන් සියස් වට සීඩීබී රන් අය රත්තරන් අය දෙන ස්තරම් මත නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
1: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද
2: මොකද්ද මහත්තයා
1: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: මතකද AS 30 බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න. ආදරේ කා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නපුරා.
1: This is the tribute to Talaiwa.

හතරයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයින පුරා

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකියි.

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

Sandram Theatre. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආර

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන් ඔබට

සුරුසනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ගුණභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂරයෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන්පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භව භෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: දසන පහ විනාඩි 26. Good morning Maashi.
1: Good morning Ravish. කලුත් සතියක්.
0: අලුත් සතියක් අලුත් මාසයකට ඇවිල්ලා ඉන්නේ. ඔන්න දැන් ඉවරුණා අවුරුදු මාසය ඉවරයි. දැන් අවුරුදු වැඩ කටයුතු ටික සේරම ඉවරයි. අවුරුදු නිවාඩු ඉවරයි. දැන් අවුරුද්ද පැත්තකින් තියන තමයි තියෙන්නේ. දැන් ඇවිල්ලා තියෙන්නේ වෙසක් මාසේ. දැන් වෙනම විදිහකට තමයි අපි වෙසක් සමරන්නේ. ඉතින් බලාගෙන පුළුවන් ඉස්සරහට මොනවද වෙන්නේ? වෙනස්කම් කොහොමද සිද්ධ වෙන්නේ මේ වෙසක් සතිවල වෙසක් මාසේ? අලුත් දේවල් මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් සිතාතක හිටියොත් නේ.
1: ඔව්. ඒ අතරතුරේදී පොකට් මනි දිනා ගන්නත් ඔන්න අවස්ථාව තියෙනවා. අලුත් සතියේ පොකට් මනි දිනා ගන්න කොහොමද කියලා ඉක්මට මතක් කරන්නයි. ඉස්කෝලේ යන වයසේ නංගිල මලිලාට තමයි මේ පණිවිඩය. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න ඕනේ. නංගිල මලිලාට චාන්ස් එක තියෙනවා. අපිට මැසේජ් එකක් එවන්න 0714 151 151ට.
0: හරියටම හරි විදිහටම තමයි අම්මලාටත් මැසේජ් එකක් දාන්න තියෙන්නේ. 0714 151 151ට තමයි මැසේජ් එක එවන්න ඕනේ. නමගම විස්තර ටික විතරයි එවන්න තියෙන්නේ. අපි ලෑස්ති මේ පැත්තෙන් ඔයාව සම්බන්ධ කරගන්න. හරි, මේ සින්දුව අහන ගමන් අපි ඊළඟ තරඟකරුවත් එක්ක තව ටිකකින් කතා කරනවා. මම රවිෂ්ක.
1: මම ආශී.